0: The World at Night on your local station, Plenty Valley FM.
1: CTF සමග ඔබේ ආශාව වෘත්තියක් බවට පත් කරගන්න. ඉල්ලුමට සරිලන සුදුසුකම් 80කට අධික සංඛ්‍යාවකින් සහ කෙටි පාඨමාලා යෝන් කටයුතුවල සිට පශු වෛද්‍ය හෙද සේවය දක්වා උපකාරක ගාස්තු නොමැතිව තෝරා ගන්න. ඔබට අවශ්‍ය රැකියාව සඳහා කුසලතා ලබා ගන්න. නොමිලේ ලැබෙන TAFE එය සැබෑ කරයි. TAFE වික්ටෝරියා සමග එය යථාර්ථයක් කරගන්න. නොමිලේ ලැබෙන TAFE ගැන සොයා බලන්න.
2: Authorised by the Victorian Government, Melbourne.
3: Station sponsor.
4: Working in early childhood education is your chance to shape young lives, developing your career and making a difference. Access study and financial supports to get you started. Learn more at vic.gov.at/kinder. Authorised by the Victorian Government, Melbourne. Station sponsor.
5: මෙල්බන් සෞර්ධ රසික දනවෙත සෙනෙහසෙන් පිදෙන ස්වර්ණ FM.

스브 산디아박 아드메이마시 미시파스웬이다 스포르드 세네하신 에바게임 스포르드 렌가트코멘 온나피아다타와 오버버 스와하게네 FM තරංගමාල 88.6න් ඒ වගේම අන්තර්ජාලයේ www.pvfm.org.au වෙබ් අඩවියෙන් ස්වර්ණ FM අරගෙන. උපන්බිමේ උණුහුම ඒ විදිහටම ඔබට තිලින කරන්නට අදත් අපි සියල්ලෝම සූදානමින් ඉන්නවා. ඔබේ හදවතේ රාව ප්‍රතිරාවණංගෝ ගිස් සමුච්චයකුත් වැඩසටහන වර්ණවත් කරන්නට අපි අදත් වෙනද වගේම තෝරගෙන තිබෙනවා. දිනෙන් දින පැයෙන් පැය උණුසුම් වන දේශපාලන තතු විත්තිත් ඔබට රැගෙන එන්නටයි අපේ මේ සූදානම. 2570 වෙනි ශ්‍රී සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් මෙල්බර්න් නගරයේ සිදු කරන පින්කම් මාලාවන් පිළිබඳවත් අද රෑ අපි ඔබව දැනුවත් කරනවා. 94.42111 ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ දුරකථන අංකය අදත් වෙනද වගේම අපි ඔබ වෙනුවෙන් විවෘත කරනවා. ඒ වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් යෝජනා ඒ විතරක් නොවෙයි චෝදනා මේ සියල්ලටම. ඉතින් මේ සහෘද ආරාධනාව එන්න රැඳෙන්න අප සමග මේ පුරා දෙහෝරාවම සතුටින් වගේම සෙනෙහසින් ස්වර්ණ FM සමගින්.

0: වෙලාව හරියටම රෑ 8යි විනාඩි 11යි. ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ වෙලාවයි ඒ. මේ වෙලාවේ මහද්විප 6කින් රටවල් 70කින් අපිත් එක්ක එකතු වෙන ආදරණීය අසන්නන් සියලුම දෙනා ඉතාමත්ම සෙනෙහසින් අපි සුබ දවසක් කියලා පිළිගන්නවා. දිනෙන් දින පැයෙන් පැයන උණුසුම් වන දේශපාලන තොරතුරු වලින්ම අද රාත්‍රිය ආරම්භ කරන්න ඕනේ කියලා මම විශ්වාස කරා. අපි ලංකාවටත් යන්න බලාපොරොත්තුවක් තිබෙනවා ප්‍රධානතම දේශපාලන චරිතයක් එක්ක කතා බහ කරන්නට. විතරක් නෙවෙයි අපි මෙල්බන් නගරයේ සිද්ධ වෙන වැඩ පිළිබඳවත් අද කතා කරනවා. සචින්ත ඇවිල්ලා ඉන්නවා අපි ආයිබෝන් කියලා පිළිගන්නවා සචින්ත.
1: ආයිබෝන් ප්‍රතුම් සායිබෝන් සීලු දෙනාටම.
0: ඔව් අපි ලංකාවේ තොරතුරු කතා කරන්නටම ඕනේ. ඒ මොකද මේ දවස්වල දේශපාලනය ඉතා විශාල උණුසුම් ප්‍රවෘත්ති මවමින් පවතින වාතාවරණයක් තියෙන නිසා. මීට ස්වල්ප මොහොතකට පෙර විමල් වීරවංශ මහත්මයාට ඇප ලැබුණා යයි ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. අද දවසේදී එතුමාව පොලිස් අත්අඩංගුවට පත් වුණා. ඊට පස්සේ කඩුවෙල අධිකරණයට එතුමාව ඉදිරිපත් කරලා අධිකරණයෙන් තමයි ඇප ලබා දීලා තිබෙන්නේ. පසුගියදා රණවිරු සැමරුම වෙනුවෙන් ජනාධිපතිතුමා එන්න සූදානම් වෙලා තිබුණ රැස්වීමකට එහෙම නැත්නම් පෙරහුරුවකට විරෝධය පෑමක් සම්බන්ධයෙන් තමයි විමල් විරවංශ අමාත්‍යවරයා හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට අරගෙන තිබුණේ. ඉතින් මම කැමති එතනින්ම පටන් ගන්න.
1: ඔව් ඇත්තටම පැතුව මං හිතන්නේ එහෙදී ඔහුට එල්ලා තිබ චෝදනා තමයි පොලිස් රාජකාරියට බාධා කිරීම කියන සම්බන්ධ කාරණාව. ඇත්තටම එහෙදී නීතිමය පසුබිම සම්බන්ධව ගත්තොත් ඔහු ඇත්තටම මේ ඒ අවස්ථාවේදී එම පරිශ්‍රය තුර පෙරපුණුහින් පැවතුණා. ඒ වගේම සාමාන්‍ය ජනාධිපතිවරයන් උත්සවයක ඊට පෙර දිනේ සිටම ආරක්ෂක කටයුතු ඇත්ත වශයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් ඒක ඒ අර්ථයෙන් ගත්තාම ඇත්තටම වැදගත් වෙන කාරණාවක් තමයි මම හිතන්නේ මේ මොහොතේදී පොලිස් ආරක්ෂාව තිබ්බ පොලිසිය උපදෙස් පතන්නේ නැතුව ඉතින් ගියේක ඇත්තටම නීත්‍යානුකූලව අපිට වරදක් හිට සලකන්න පුළුවන්. නමුත් ඒ තත්ත්වයන් සලකා බැලුවම පසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඒ වගේම එදිනවිල්ල රණවිරුවන් සැමරීම සම්බන්ධ දිනයක්. ඉතින් මේක ඇවිල්ලා ප්‍රධාන වශයෙන්ම රණවිරු සැමරුම තියෙන ස්මාරකය. ඉතින් ඒ සම්බන්ධව ඔහු පූර්ව දැනීමක් සහිතව ගියාද රහිතව ගියාද කියන සම්බන්ධව අපිට තොරතුරු මේ වෙලාවට ඇත්තටම නැහැ. ඉතින් ඒක අධිකරණ ක්‍රියාවලිය තුළදී ඔප්පු වෙයි. ඉතින් ඔහු ඇත්තටම පූර්ව දැනුම් දීමක් සහිතව ගියා නම් පොලිසිය පැත්තෙන් ඔහු කරන්න ගිය දේට බාධා පැමිණීම ඇත්තටම අපිට මේ අනුමත කරන්න බෑ. නමුත් ඔහු එසේ නොමැතිව ගිහිල්ලා මොකද විශේෂයෙන්ම ඔහු පමණක් නෙමෙයි දැක්ක තවත් කණ්ඩායමක් එතෙන්ට ගියා. ඉතින් එහිදීදී යම් කිසි ආකාරයක පොලිසිය පැත්තෙන් රාජකාරී කිරීම විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධව එතෙන් යම් කිසි තත්ත්වයක් තියෙනවා. ඉතින් මේක ඇත්තටම මං හිතන්නේ මේ නීතිය පැත්තටත් වඩා මේ අවස්ථාවේ දේශපාලනීකරණය වීම තමයි මෙතන මං හිතන දකින්න ප්‍රධානම දේ. මං හිතන්නේ විමල් වීරවංශ මහත්මයාත් ඒක දේශපාලනික අරමුණින් ගියාද කියන එක අපිට වෙනම සලකන්න වෙනවා. ඒ වගේම පොලිසිය පැත්තනොත් මේක ඔහුට මේ දේ කරගෙන යන්න ඉඩ දීලා පොඩ්ඩක් පැත්තකට වෙන්නේ නැතුව මේක දේශපාලනික අරමුණෙන් ඔහුව සිරබාර ගත්තද කියන එකත් අපිට සලකන්න තියෙනවා. මං හිතන්නේ මේක නීතිමය තත්ත්වයන් එහා ගිය දේශපාලන තත්ත්වයක් කියලා මට නම් ඇත්තටම කියන්න තියෙනවා.
0: දැන් මේ වගේ දෙකති කොහොමද ලැබෙන දඬුවම?
1: ඔව් ඇත්තට මේ වගේ දෙකදී පොලිස් රාජකාරියේ ඉතින් පොලිසිය දක්වන බී වාර්තාව සහ පොලිසිය දක්වන රාජකාරියේ විශේෂයෙන් දඬ නැත්තම් අවවාද නැත්තම් සිරගත වීමක් කියන එක ඇත්තටම අපිට කියන්න අපහසුයි. මොකද සාමාන්‍යයෙන් මේ වගේ දෙකදී බොහෝලට අධිකරණය දඩයක් ලබා දෙනවා සහ දඩය කිව්වේ නැත්තම් තමයි මං හිතන්නේ සිරදනුවක් ලබා දෙන සහ අත්හිට වූ සිරදනුවක් ලබා දීමක් මේ විදිහට සමහරක් සිද්ධ වෙනවා. ඉතින් ඊට අමතරව මේ වගේ සිදුවීම ඇත්තට දෙපාර්ශ්ව ඒකකතාවයකින් සමතේරපත් කර ගැනීම හැකියාවකුත් තියෙනවා. ඉතින් මං හිතන්නේ කුමන ආකාරයෙන් හෝ විසඳ මොකද මේක ඇත්තටම මේ කාරණාව පොලිස් රාජකාරියට බාධා කිරීමට එහාගේ දේශපාලනික කාරණාවක්. පොලිසියටත් මේක තිබ්බ මේක පහසුවෙන් විසඳ ගන්න මල්ලිවිල සමාජතවරටත් මේක තිබ්බ පොලිසියත් එක්ක කතා කරලා මේක පිටව පහසුවෙන් කරගන්න. ඉතින්කොල්ලෝ මේක යම් කිසි අපි දැක්ක ප්‍රකෝපකාරී කිරීමේ මොකද අපි දැන් ඒකේ සාධාරණ එළිඳන් බලද්දී අපිට පේන දේ තමයි මේ මල්ලිවිල සමාජතවරයත් මේ හිතාමතා එක ටිකක් කණ්ඩායමක් එක්ක 25ක් එක්ක ජනාධිපතිවරයා තියෙන උත්සවයක් පවත්වන ස්ථානයකට ආරක්ෂක විධිවිධානයන් පවතින ස්ථානයක කඩාවැද්දි දැනගන්න ඕනේ මේ වගේ ස්ථානයකට මට ඇතුල් වෙන්න මට දුන්නත් මේ කණ්ඩායමට දෙයිද කියන එක. ඒ වගේම පොලිසිය පැත්තෙන් දැනගන්න ඕනේ මේ ඇවිල්ලා තියෙන්නේ මේ දෙයකට නෙමේ කණ්ඩායමක් ඇවිල්ලා තියෙන්නේ මේක කරලා යන්න. ඉතින් ඔවුන්ට විනාඩි 5ක් 10ක් වැඩ කරන්න ඉඩ දුන්නා නම් ওই ප්‍රශ්නේ ඔච්චර දුරද කියන්නේ නැහැ. ඒ හින්දා මේක ඇත්තට මම හිතන්නේ මේක දෙපාර්ශ්ව එකඟතාවයකින් සම්මත කරපත් වේ කියන එක තමයි සාමාන්‍ය මට තියෙන දේ. නමුත් ඒක දේශපාලනිකව මල්ලි විරුවන් සමත්වර හිරේ දාන්න උමනාවක් තියෙනවා. ඉතින් ඒකේ දක්වා දුර දෙකින් යන්න පුළුවන්.
0: සචින්ත මෙතන පොලිසිය පැත්තටත් යම් චෝදනාවක් එල්ල වෙනවා. ඒකට හේතුව තමයි පොලිසිය දකුණේ ඒක නීතියකුත් උතුරට තව නීතියකුත් ක්‍රියාත්මක කරනවා කියලා පසුගිය කාල වකවානුව පුරාවටම විශේෂයෙන්ම මේ රණවිරු සැමරුම තියෙන අවස්ථාවල් වලදී අපිට අහන්නට දකින්න ලැබුණා. ඒක තමයි බොහෝ වෙලාවට සමාජ මාධ්‍ය සඳහන් කරලා තිබුණේ. ඉතින් කොහොමද උතුරේ තරුණ තරුණියන්ට තමන්ට රිසිසේ පොලිසියේ වැඩ කටයුතු වලට බාධා කරමින් ගිහිල්ලා ඒ සැමරුම් කරන්න හැකියාවක් ලැබුණේ? ඇයි දකුණට විතරක් කුඩම්මගේ සැලකිලි? ඇයි පොලිසිය උතුරේදී නිදිද දකුණේදී ක්‍රියාශීලීද වගේ ප්‍රශ්න මතු කරලා තිබුණා? එතන තමයි ඔබ ඔය කියන දේශපාලන ආයමතතාවක් ගෑවෙන්නේ.
1: ඔව්, ඇත්තටම මම කියන්නේ මේකයි. දැන් උතුරට තියෙන අයිතිය

0: නැත්තම් අපි පිළිගන්න ඕන දේ තමයි ඔවුන්ට තමන්ගේ ඥාති මේ යුද්ධයේ මේ සිවිල් අරගලය තුලින් මියගිය ඥාති නෝන් එල්ටීටී අවියාදු දරුවන් වෙන්න පුළුවන් දරු නැති කට්ටිය වෙන්න පුළුවන් ඒ ඕනම කෙනෙක් සිහි කිරීමේ අයිතිය සම්බන්ධ මම හිතන්නේ අපිට ඥාතින් සිහි කිරීමේ අයිතිය සම්බන්ධ අපිට ගැටලුවක් පුද්ගලිකව මට සහ මම හිතන විදිහට අපේ සිංහල දකුණට පවා ලොකු ගැටලුවක් ඇති කියන නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඥාතින් සිහි කිරීමේ අරමුණ ඇත්තතිව ඔන්න එල්ටීටී සංවිධානයේ නැවත පණ ලබා දීමක් නැත්තම් මේ ඒ අර්ථයෙන් ඔවුන් කරන දේවල් සම්බන්ධව මෙතන ගැටලුව පැනනගින්නේ. ඇත්තටම පොලිසිය සම්බන්ධයෙන් ගත්තා පොලිසිය ඇත්තටම අපි දැක්ක පසුගිය කාලෙදී අර මේ හෙල්මන් නොමැතිව තරුණයන් කණ්ඩායමක් එල්ටීටී කියන්නේ ඒ සමරුවමට අදාළ දජ සහ පතාක සහිත වෙන අවස්ථාවක ඔවුන් පොලිසියෙන් අත්අඩංගුවට ගැනීමක් සිදුවන්නේ නැහැ. නමුත් දකුණු පළාතේ ප්‍රසිද්ධ ගායකයෙක් සහ තවත් තරුණියන් පිරිසක් එම වර්ධනම අත්අඩංගුවට ගැනීම සම්බන්ධව ලොකු කතිකාවක් තිබුණා. ඉතින් අතර මේ දේවල් අතරම බොහොම මේ සංවේදී නමුත් දේශපාලනික කාරණා. ඉතින් මේ දේශපාලනික කාරණා පොලිසිය හැසිරීම සම්බන්ධව අර්බුදයක් නැත්තම් ප්‍රශ්නාර්ථයක් පැන නගින්නේ එවන් අවස්ථාවලදී අපි දැක්ක වෙල්ලමුල්ලි වයික්කාල සහ විවිධ ස්ථානවල යාපනය සහ විවිධ ස්ථානයන්වලදී ඔවුන් විවිධාකාරයේ සැමරුම් පවත්වන් තිබුණා. ඒ දේවල් ඇත්තටම අපි දන්නවා එල්ටීටී සංවිධානය තහනම් සංවිධානය සමහරක් ස්ථානවල ඒ පාට ඒ දජ එහෙම කොඩි පවා ප්‍රදර්ශනය වෙලා තිබ්බා. ඉතින් ඒ අවස්ථාවල පොලිසියේ නිද්‍රාශීලීත්වය මතු කරුණා ප්‍රශ්න කරුණා එසේ එය ඒ ආකාරයෙන් පවතිද්දී කොළඹදී මෙය මෙසේ ආකාරයේ සිදුවීම තමයි ඇත්තටම මං හිතන්නේ මෙතන ප්‍රධානම ගැටලුව සහ හැමෝ දෙනාම ප්‍රශ්නගත කරලා තියෙන ප්‍රශ්නේ වෙන්නේ. ඒක අපි හැමෝටම පේන දෙයක්. ඉතින් ඒ සම්බන්ධව දේශපාලනිකව ප්‍රශ්නයක් තමයි ඇතර තියෙන ඇත්තටම.
1: හොඳයි, අපි තවත් දේශපාලනික ප්‍රශ්නයක් පිළිබඳව කතා කරමු. මේක මේ අද දවසේදී සහ ඊයේ දවසේදී තමයි මාධ්‍ය උණුසුම් කරන්නට පටන් ගත්තේ සචින්ත. ඒ තමයි මේ ආය ඡන්දයක් තියන්නේ නැහැයි කියන ප්‍රවෘතිය. ඒ කියන්නේ මේ පළාත් සභා මැතිවරණය මේ මොහොතේ තියන්න බැහැයි කියන ප්‍රවෘතිය. මේක කොහොමද සමාජ මාධ්‍ය කලමන්නට පටන් ගත්තේ? මේක මැතිවරණ කොමසාරිස්වරයා හෝ එහෙම නැත්නම් ආණ්ඩුවේ ඉහළ නිලධාරියෙක් හෝ රාජයේ එහෙම කෙනෙක් නෙවෙයි මේක ප්‍රකාශය කරන්නේ. මේක ප්‍රකාශ කරන්නේ එක්තරා සුළු පක්ෂයක මම හිතන්නේ ලේකම්වරයෙක් තමයි මේක මේ ප්‍රකාශ කරන්නේ. එතකොට ඔහු දැනට පාලනය කරන පක්ෂයේ ලේකමුත් නොවේ. දැනට පාලනය කරන පක්ෂ 30ක් විතර ඉන්නවනේ කණ්ඩායම, විවිධ කණ්ඩායම්. ඒ 30න් එක කුඩා කණ්ඩායමක ලේකම්වරයෙක්. ඔහු තමයි කියන්නේ අපිට දැන් මේ වෙලාවේ ඡන්දයක් තියන්න බෑ, මේ වෙලාවේ නෙමෙයි මේකට ඡන්දයක් තියන්න හුස්සු, මේ ලයි සල්ලි නෑ වගේ. මැතිවරණ කොමසාරිස්වරයා හෝ වෙන රජයේ බලධාරියෙක් කිව යුතු ප්‍රකාශයක් ඔහු කරනවා. මේක තමයි බරපතල තත්ත්වය. නම් මිසක මේ ඡන්ද තියන්නේ නැහැයි කියන කාරණාව නෙමෙයි. කොහොමද පක්ෂයක ලේකම්වරයෙක් මේ වගේ ප්‍රකාශයක් කරන්නේ? ඔහුට මොකක් තියෙන බලය?
0: පළවෙනිම කාරණා තමයි මම නම් කියන්නේ ඒ වගේ මේ පුද්ගලයෙක් කරන පුහු ප්‍රකාරයන් සම්බන්ධව අපි ඇත්තටම වටිනාකමක් දිය යුතු නැහැ. මොකද පළවෙනිම කාරණා ඔහු ඇවිල්ලා මේ මොහොතේ ප්‍රථම බොහොම පැහැදිලිව කිව්වා වගේ පාලන බලයෙන් පක්ෂෙත් නෙමෙයි. රාජයේ කිසිම ප්‍රාදේශ සභාවකවත් තනතුරක් දරපු කෙනෙක්ෝ දරන කෙනෙකුත් නෙමෙයි. ඊට අමතර රජයේ අග්‍රාමාත්‍යවරයා හෝ ජනාධිපතිරගේ සම්පූර්ණ මේ කාර්ය මණ්ඩලයේ කොටසක් වෙන කෙනෙකුත් නෙමෙයි. ඔහු මං හිතන්නේ සිවිල් කිසිම ආයතනයක තනතුරක් දන්න පුද්ගල නොවන පුද්ගලයෙක් තමයි මේ ප්‍රකාශය කරලා තියෙන්නේ. අපි දකින බොහොම පැහැදිලිව කිව්වොත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහත්මයා තමයි ප්‍රකාශයට පත් කරේ. ඇත්තරම මෙහි තියෙන ගැටලුව තමයි ප්‍රථම පැහැදිලිව කිව්වා වගේ මැතිවරණ කොමිසමේ තියෙන මැතිවරණ සිටියම අපි බොහොම පැහැදිලිව දකින මේ පළාත් සභා ඡන්දය 2017 පටන් මේක දේශපාලනයකව අකර්මණ්‍ය කරමින් යන දෙයක්. එතකොට දැන් මේ අවස්ථාවේදී මේ රජයේ බලයට පැමිණීමේදී දීපු එක ප්‍රධානම පොරොන්දුව තමයි මේ පළාත් සභා මැතිවරණය තියනවා කියන කාරණා. විශේෂයෙන්ම ඔවුන්ට උතුරු නැගෙන ලොකු ඡන්දේ ඵලයකට හම්බුණා. ඉතින් ඔවුන් බලාපොරොත්තුෙන් ඉන්නා මේ ඡන්දය තියයි කියන එක. එතකොට එවන් අවස්ථාවේදී මේ මොහොතේ අපි හැමෝම දකින දෙයක් තමයි, දන්න දෙයක් තමයි, දැනන දෙයක් තමයි, කවුරු කොහොම කිව්වත් මේ මොහොතේ ඡන්දයක් තියෙන එක මේ රජයට මහ පොළොව තුල යහපත් ආකාරයෙන් බලපාන්නේ නැහැ කියන කාරණාව. අපි කියන්නේ දැන් මේ රජයට ඉතාම ප්‍රබල ලෙස යහපත් වාතාවරණයක් තියෙද්දි ජනාධිපතිවරණදී හම්බුනේ 40% ගානේ. මහ මැතිවරණදී ඒක වෙනස් වුණා. හැබැයි නැවත පළාත් පහන ඡන්දයේ වෙද්දි ඒක තවත් දුරට වෙනස් වුණා. ඉතින් ඒ හින්දා අපිට පේන දේ තමයි මේ මේ මොහොතේදී ජාතික ජන බලවේගයට මේ මහ පොළොවේ ඡන්දයක් ඇත්තටම කටින් මොන දේ කිව්වත් ඡන්දේ ගණන් කරන ගත්තන් පස්සේ එන ප්‍රතිඵලය හොඳ නැති බව ඕනෙකට තේරෙනවා. එතකොට ඒක එහෙම තියෙද්දී මේ ජනතා යුක්ති ප්‍රමුණ කියන්නේ ජාතික ජන බලවේගයේ එක ප්‍රධාන ප්‍රධාන කියන්නේ ඇත්තටම පක්ෂයක්. ඉතින් ඒ පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා මේ වගේ ප්‍රකාශයක් කිරීම ඇතුලේ අපිට තේරුම් ගන්න දේ තමයි අනිත් හැමදේම පැත්තකින් තිබ්බත් මේක එක්තරා පක්ෂයක න්‍යාය පත්‍රයකට අනුකූලව මැතිවරණ සිටියම හැකිලිවීමේ උත්සාහද කියන එක. මොකද අපි දකින ප්‍රධානම දෙයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ හැමදාම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පරිබාහිරව දේවල් කරන්න කැමැත්තෙන් ඉන්න පක්ෂයක්. අපි ඔවුන් ආකාර දෙකකදී බලය මිලිටරි ක්‍රමයට ගන්න උත්සාහ කරලා කැරලි ආකාරයෙන් ඒ කරන්න උන්නේ නැහැ. මොකද පැවති රජයන් මුලින් ඉතාම යහපත් ආකාරයෙන් නමුත් අවසාන වශයෙන් ඔවුන් අර ප්‍රහාරය කෙසේ නම් ප්‍රතිප්‍රහාරය ගැන සලකන් දෙපා කියලා අනුකුමාරි සාරගේ මහත්මයා නිකුත් ඒ වගේ ඒක දැඩිව මර්ධනය කරා. ඒතොර මේ අවස්ථාවේදී ඔවුන්ට බලයක් ලැබිලා තියෙනවා මොකක් හෝ දේශපාලනික මේ මේ පරිවර්තනයක් එක්ක. ඒතොර ඔවුන්ට මේ ලැබිච්ච බලය පවත්වා ගැනීම සම්බන්ධ යම්කිසි අර්බුදකාරී මට්ටමක් ඇති වෙලා තියෙනවා. මොකද ඔවුන්ට පැහැදිලිව පේනවා ඔවුන්ට බලය ගිලිහෙනවා කියන එක. ඒතොර ඒ අර්ථයෙන් එහෙම අවස්ථාවකදී ඔවුන් ඡන්දය නොපැවැත්වීම උත්සාහ කරනවා කියන්නේ මේ පළාත් සභා ඡන්දය එක්ක ඊළඟට එන තියෙන පාරදීස සභා ඡන්ද ටික තියෙනවා ඊළඟට මහමැතිවරණය තියෙනවා ජනාධිපතිවරණය තමයි අනිවාර්යෙන් පවතින්න වෙනවා. ඉතින් ඒ හැම ඡන්දයකටම මේ වගේ එක්ස්කියුසස් කිය කිය මේ දේවල් කරන්න පටන් ගන්න උත්සාහය ආරම්භයක්ද කියන තමයි පළවෙනි අපි මේක තේරුම් ගන්න. හැබැයි මම හිතන්නේ ලාල්කාන්ත අමාත්‍යවරයා ඔහු මේ රජයේ ප්‍රධානම අමාත්‍යවරයෙක් ඒ වගේම පාලන බලය හොබවන පක්ෂයේ ප්‍රධානම පුරුකක් ඔය ඉතින් පැහැදිලිව කියලා තිබ්බයි මේ එක එක්කෙනාට වුණා විදිහට මේ දේවල් මේ කියන්න ඕනේ නැහැ. මේකට අදාළ ආයතන තියෙනවා ව්‍යුහයන් තියෙනවා ඔබ මම කවුරු අකමැති වුණත් ඒ දේවල් වෙන්නේ යනෝගෙන මං හිතන්නේ ඇත්තටම අපි සැලකිය යුත්තේ ඒ වගේ ප්‍රබල අමාත්‍යවරයෙක් කියන දේ අපි මිසක් මේ කොහෙවත් ඉන්න මේ මේ මේ ලේකම්වරයෙක් හරි කවුරු හරි කෙනෙක් කියන ගන්නේ මේ. මොකද එහෙම කියනවා නම් ඉතින් ලංකාවේ පක්ෂ 70 ගානක් තියෙනවා ඒ 70 ගානේ ලේකම්වරුන්ට ඕන දෙයක් කියන්න පුළුවන්. ඉතින් එහෙම ගත්තන් පස්සේ මේ වගේ පුද්ගලයෙක් කියන විශේෂයෙන් ටෙලිවෙන් සිල්වා කියන්නේ අපි පුද්ගලයා ගත්තත් ඔහු 89 කරලිවල ගිහිල්ලා හිරේ ගිහිල්ලා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය සම්බන්ධ විශ්වාසයක් තියෙන කෙනෙක් නෙමෙයි. මොකද ඔහු අදටත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට වඩා විශ්වාසතර පාර්ලිමේන්තුවරයෙකු ඉන්න පුළුවන් වෙනවා එකපාරක් කරම. හිතන්නේ ඒ පක්ෂයේ ඉන්න එහෙම ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධව විශ්වාස කරන්න නැති කෙනෙක්. මොකද ඔහු ලේකම් ධූරේ පවා අවුරුදු 30ක් 35ක් ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව නෙමෙයිනේ. ආ මං හිතන්නේ මේ දැන් මේ මේ දේශපාලන ප්‍රවාහයේ ඉන්න වයස්ගතම පුද්ගලයෙක් ඔහු. මම මහලේකම්වරුන් ගත්තම වයස්ගතම මහලේකම්වරයෙක්. ඉතින් එහෙනම් ඔහු ප්‍රජාතන්ත්‍රවාදී අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඇතුළේ ප්‍රතිආත්මක කරන්නේ නැහැ. මම හිතන්නේ උත්සාහ කරනවා ඇති ඒ ආකාරයෙන්ම මේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ආකාරයෙන් මේ රජය හරි මේ මැතිවරණ තියමින් මේ බලය හරි පවත්වා ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් මම හිතන්නේ ඒකට ඔවුන්ට නිසි උත්තරයක් ලබා දීලා තියෙනවා ලාල්කාන්ත අමාත්‍යවරයා.
1: හොඳයි. නමුත් සමහරෙකුට මෙහෙම හිතෙන්න පුළුවන් සචින්, ඒ තමයි ටිලින් සිල්ලා මහත්මයා ඔව් ඔබ අපි ඇත්ත මේ කතා කරන්නේ. ඒ තමයි පළවෙනියටම ඔහු පාලන බලය හිමි මාලිමාවේ ලේකම්වරයාත් නොවේ. පාලන බලය හිමි මාලිමාව සතු පක්ෂ ගණනාවක් තිබෙනවා. ඒ පක්ෂ ගණනාවේ එක පක්ෂයක ජනතා මුක්ති පෙරමුණ එක පක්ෂයක් පමණයි 103ක පමණ ඡන්ද ප්‍රතිශතයක් තියෙන. ඉතුරු 50ක පමණ ඡන්ද ප්‍රතිශතයක් මං හිතන අරන් ඉන්නේ හරිනි අමරසූරිය මෙනවිය. ඉතින් එතකොට මේ ටිලින්සිල මහත්මයා මෙහෙදේ කරාට සමහරලාට ඔය දේශපාලනේ අපි අහලා තියෙනවානේ පුංචි කෙනෙක් ඒ කියන්නේ පුංචි පක්ෂයක පුංචි චරිතයක් වෙන්න පුළුවන්. ඔහු වෙන්නට පුළුවන් මුළු මහත් මේ ක්‍රමවේදෙම පාලනය කරන්නේ. එහෙම නැත්නම් ඔහු වෙන්න පුළුවන් මුළු ආණ්ඩුවම කන්ට්‍රෝල් කරන්නේ. සමහර විටකදී ජනාධිපතිවරයා පවා එතුමාගෙන් උපදෙස් ගන්නවා වගේ දෝ කියන සැකයක් ජනතාවට මතුවෙන ආකාරයේ ප්‍රකාශයක් නේතුමා කරන්නේ. මොකද එතුමා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා ආණ්ඩුව ඊළඟට කරන්න බලාපොරොත්තු වෙන දේවල් ආණ්ඩුවේ මුදල් කොහොමද පරිහරණය වුණේ, දිට්ටා සුලිකුණාට වෙලා ඇති කොහොමද මුදල් කොච්චර ආවද කොච්චර ගියාද මේ වගේ මේ ආණ්ඩුව වෙනුවෙන් එතුමා ඒ ප්‍රකාශය කරන්නේ. එතකොට ජනාධිපතිවරයා සමහර විටකදී ටිලින් සිල්ලා මහත්මයාගෙන් උපදෙස් ගන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජනාධිපතිවරයා ටිලින් සිල්ලා මහත්මයා උපදෙස් දෙනවා වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් තමයි මට නම් මේකේ හැඟුනේ.
0: ඇත්තටම මට නම් හොඳින් හැඟෙන්නේ ඔක අනිත් පැත්ත. මොකද ඇත්තටම ටිලින් සිල්ලා මහත්මයා මුලින් බලාපොරොත්තු වුණේ ජනාධිපතිවරයා ජනාධිපතිවරු වුණත් මේ රට පාලනය කරන දේශපාලන මණ්ඩලය

ඔවුන්ගේ මේ අභ්‍යන්තර කමිටු කියන තමයි මුලින් ඔහුගේ ඇත්තම අභිමතාර්ථය වෙන්න ඇත්තේ. නමුත් ඇත්තම පාලන බලය ක්‍රියාත්මක වෙගෙන යද්දී ඔහුට ප්‍රායෝගිකව තේරෙනවානේ මේක එහෙම නෙමෙයි වෙන්නේ කියන එක. දැන් ඇත්ත ජනාධිපතිතුමා මං හිතන්නේ

0: ගියනර පොරටෝක් දෙන්න ඉටවිල්ල මමනන් දකිින් ඇත්තර මේ මේ ඇවිල්ල මේ අභ්‍යන්තර ගැටුමේ උච්චත මවස්ථ අපිදැන් අපිට ඔය එක රියවමස් ඇවිල තිබ මේක බොම රියවමස් පැළවත් මුලස්ථානය මේ ග්‍රශ්නයක් වුණා ඊට පස පඩිපෙළෙෙන් වැටුණා දවස්තුනක් විස්පරිතාල හිටියා ඒක ගුටි කෑමද පඩිපිලවටීමදී අපි දන්නේ නෑ නමුත් එහෙම තත්ත්වයක් මත දැන් අර අභ්‍යන්තර අභ්‍යන්තර ග්‍රිප් එක කියන්නේ සිල්වෙන් සිල්ව හැමදාමත් ජාතන්තයුක්ති පෙරමුණ ඇතුළ අභ්‍යන්තර ග්‍රිප් එකක් තියාගෙන ගියා නමුත් දැන් ඒ ග්‍රිප් එක රාජ්‍ය බලය ලැබීමත් සමග ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයෙක් ඉන්නවා මාධ්‍ය මණ්ඩලයක් ඉන්නවා ඉතින් ඒ ග්‍රිප් එක එයාට ඕන විදිහට මේක වෙන්නේ නෑ ඉතින් ඒ හින්දා මොකද මෙච්චර අවුරුදු දෙකහමාරකටම නිල්වෙන් සිල්ව ඇවිල්ලා මේ එළියව කියන්නේ කියන්නේ නෑනේ ඇතුළේව කියන්නේ නැති ඒ කීප ටික අහන් ඉන්න ඇතිනේ ඔව් දැන් ඇතුළේ කියන්නේ වහන් ඉන්න නැතු වේතිනේ
1: ඒ හින්දා එළියට
0: ඒ හින්දා ඇවිල්ලා කියන එක මම තමයි ඔක්කොම කියන්නේ මම තමයි ඔක්කොම ප්ලෑන් කරන්නේ නිකන් අර මේ දේ අර කවුරු කරත් නිකන් මේ මම තමයි මේක කරන්නේ කියන දේ අඟවන්න
1: එහෙම එකක්
0: තමන්ගේ බලය නිකන් ගිලිහගෙන යද්දී මොකද එහෙම එකක් නැත්තම් ඒ ප්‍රකාශ කරලා පැය 24ක් යන්න කලින් ලාල්කාන්ත අමාත්‍යවරයා අර වගේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් ඉදිරිපත් කරලා මේ වෙද්දි මම දැක්ක ලයික්ස් මේ ක්ලෝස් 10ක් තිබ්බා.
1: ඔව් ඔව්.
0: ඉතින් ඒ දෙක එහෙනම් ඒක ඒක එහෙම කරලා පැහැදිලි කිරීමක් කරන්න නැතුව කතාව දන්න කට්ටියට මේ කතාව හිතාගෙන ඉඳ දීලා කවුරු එක එක මොනවා හිතුවත් රටේ ආයතන කියන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය සහ අනිත් මැතිවරණ කොමිසම වගේ ආයතන ඒවට ඕන දේ තමයි රටේ පාලනය වෙන්නේ. මේ එක එක තැන් තැන් වලින් කතා වලට නෙමෙයි කියන්නේ මිනිස්සුන්ට පණිවිඩයක් දීලා ඒ කීප එකකට පණිවිඩයක් දුන්නේ කියන්නේ මට නම් හිතෙන්නේ.
1: හොඳයි මේක හරි විවාදාත්මක කතාවක්. හේතුව තමයි ජනතා මුක්ති පෙරමුණ එක පැත්තකින් ප්‍රධාන ලේකම්වරයා එක ප්‍රකාශයක් කරනවා. ඊට පස්සේ ජනතා මුක්ති පෙරමුණේම තවත් අති ප්‍රධාන පෙළේ නායකයෙක් දැන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තියාගෙන ඉතාමත්ම ප්‍රබල අමාත්‍ය ධුරයක් දරන කෙනෙක් ඒ ප්‍රකාශය නිෂේධනය කරනවා. පොඩි ඝට්ටනයක් තියෙනවා වගේ අපිටත් හිතෙනවා. ඒ නිසා අපි ඒ ඝට්ටනය ගැන හිස්තනක් තියමු.
0: මං හිතන්නේ ඇත්තට අපි ඔක පුළුල්ව කතා කරොත් ඔය ඝට්ටනයම මං හිතන්නේ 2015 2017 සහ 24 දක්වා කාලය තුල පොහොට්ටුවේ තිබ්බා. අපි හොඳටම දැක්ක පොහොට්ටුවේ බලය ජනාධිපතිතුමෙක් යටතේ හිටියා, අග්‍රාමාත්‍යවරයෙක් හිටියා. හැබැයි ආධ්‍යාත්මික නායකයෙක් මේ පොහොට්ටුවේ පිටිපස්සෙන් දැන් මේක පාලනය කරන්න ගියා. අපි දැක්ක වෙච්ච විනාශය මොකක්ද කියන්නේ කවදාවත් ඒ දේම තමයි මෙතනත් ඒ නම් ඒ අන්තය මල්වාන අන්තය කොනක් නම් පැලවත්ත කියලා අනිත් කොනේ අන්තය. ඉතින් ඒ අන්ත දෙක තුනම වෙන්නේ රටේ තියෙන පරිපාලන ව්‍යූහයට පරිබාහිරව ගිහිල්ලා පක්ෂය ඇතුලේ ගොඩනගාගත්ත යම්කිසි සංවිධාන ව්‍යූහයක බලයක් හොබවමින් ඒ බලය පාවිච්චි කරමින් රටේ තියෙන පරිපාලන ව්‍යූහයට විධායකයට අධිකරණයට ව්‍යවස්ථාදායට බලපෑම් කිරීමට උත්සාහ ගැනීම ඒ උත්සාහය නැත්තරම ඉතින් ඉතිහාසයේ වෙලා තියෙන තේම උත්සාහය ගත්ත මිනිස්සු කුණු බක්කෙට ගිහිලා තියෙනවා, ගත්ත පක්ෂෙක් කුණු බක්කෙට ගිහිලා තියෙනවා. ඉතින් ඉතිහාසය තමයි හැම වෙලාවෙම මේ මේ පුනරුත්පත්ති වෙන්නේ. ඉතින් මේ උත්සාහය ඇතුළේ මට පේන්නේ දැන් මේ කුණු බක්කෙට යන්න ඉතින් ආරම්භ වෙලා තියෙන. ඉතින් කවදාවත් මේ එහෙම රටේ පරිපාලනය බලයට පක්ෂයක තුල ඉඳලන් ඔය වගේ කරන්න ආරම්භ කරනවා කියන්නේ ඉතින් ඒ පුද්ගලයන් ඉක්මනට ඉක්මන ඒ තැන් වලින් ගිතන් වෙලා කලින් පොහොට්ටු වෙන බසිල් රාජපක්ෂ මහත්තයා ඇමරිකාවේ වීසා කර තිබ්බා. මේ මනුස්සයලා රටින් ඉල්ල යන්න වෙන්නේ නැත්නම් ඉතින් මොකද්ද වෙන්නේ කියන එක අනාගතේ බාරන්නේ කොහොමද? මේ තර්ජනයක් තමයි මේ දුන්නේ. ඉතින් තර්ජනෙට උත්තරේම ඒ පක්ෂය තුලින්ම ලබා දෙන්න අපිට තියෙන ඉල්ලම මේ මැච් එක පොඩ්ඩක් බලන් ඉන්න ආයතනය පඩිපලෙන් වැටෙන කිට්ටුවේ මං හිතන්නේ.
1: හොඳයි අපි ගීතයක් අහන්නයි මේ සූදානම් වෙන්නේ.

0: 2570 සම්බුදු තෙමගුල සැමරීම වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ බොහෝ ස්ථානවල නොයෙක් දේවල් සංවිධානය කොට තිබෙනවා. ඒ අතරින් යුරෝප් දහම් නිකේතනයේ සංවිධානය කර තිබෙන කටයුතු පිළිබඳව අපි අද ඔබව දැනුවත් කරන්නටයි මේ සූදානම් වෙන්නේ. ඒ වෙනුවෙන් ඔබව දැනුවත් කිරීම සඳහා අද මේ ස්ථානයේ වැඩම කරලා සිටිනවා යුරෝප් දහම් නිකේතනාධිපති පූජ්‍ය කෝට්ටේ සන්තින්ද්‍රිය ස්වාමීන් වහන්සේ. අවසර අපේ හැමදෙරුනේ.
1: ඔව් පැතුම්.
0: මොන වගේ දේවල්ද යුරෝප් දහම් නිකේතනයේ මේ 2570 වෙනි සම්බුදු තෙමගුල වෙනුවෙන් සූදානම් කරලා තියෙන්නේ?
1: පැතුම්, විශේෂයෙන් අපි මතක් කරන්න ඕනේ හැම අවුරුද්දකම අපි විහාරස්ථානයේ වෙසක් පුරපසළොස්වක් පොහොය නිමිති කරගෙන අපි ආමිස වශයෙන්ුත් ප්‍රතිපත්ති මේ වශයෙන්ුත් යාගමික කටයුතු සිද්ධ කරනවා. ඉතින් මෙවරත් මේ 2026 වෙනි අවුරුද්දේ, ඒ කියන්නේ මේ අවුරුද්දෙත් අපි එබදු කටයුතු අපේ උතුරු වික්ටෝරියානු බෞද්ධ සංගමේ සමාජික සමාජිකාවන් සමග, ඒ වගේම අනිකුත් සියලු දෙනාත් එකට එකතු වෙලා මේ කටයුතු යම් කිසි ආකාරයකින් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒවා පිළිබඳව එකින් එක මම ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.
0: අපේ හැමදෙරුනේ, දැන් මේ පන්සල ආරම්භ කරලා බොහෝ කාලයක් දශක 3කටත් ඈත ඉතිහාසයකට ගෙවිලා යනවනේ. එතකොට එදා ඉඳලා අද දක්වාම කරගෙන ආපු වැඩපිළිවෙලත් එක්ක බැලුවාම කොහොමද එදායි අදයි මේ විකාශනය?
1: පැතුම්, මං හිතන්නේ පැතුම් දන්නවා අපේ ආරම්භය කොහොමද කියලා. පැතුම් දැකලා තියෙනවා. පැතුනුත් අපේ කටයුතු වලට සම්බන්ධ වෙලා තියෙනවා. පැතුම්ට තේරුම් ගන්න පුළුවන් එදා මෙදා තුල අපේ කටයුතු කොහොමද කියලා. ඇත්තටම මම මතක් කරන්න ඕනේ දවසින් දවස, ඒ කියන්නේ අවුරුද්දෙන් අවුරුද්ද අපේ කටයුතු වෙනදටත් වඩා සංවිධානාත්මකව ලස්සනට, ඒ වගේම ආගමනුකූලව කාටවත් කරදරයක් හැරිහැරයක් නොවන ආකාරයට අපි කටයුතු සිද්ධ කරනවා. ඉදිරියටත් අපි මේ විදිහට කටයුතු සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මතක් කරන්නට ඕනේ අපේ මේ කටයුතු වලට ඇත්තටම අපිට අතහිත දෙන හොඳ තරුණ පිරිසක් ඉන්නවා. මං ඇත්තට මේ අය ගැන කෘතවේදීව සිහිපත් කරන්න ඕනේ. මොකද ඒ ඇත්ත තමයි අපේ පන්සලේ කුඳුනාරටි හැටියට මං හිතන්නේ. ඕනම වෙලාවක මොනහරි ආගමික කටයුත්තක් හෝ වේවා, සමාජීය කටයුත්තක් හෝ වේවා, අධ්‍යාපනික කටයුත්තක් හෝ වේවා, විහාරස්ථානින් සිදුවෙනවා නම් ඒත් දැනුවත් කළොත් ඒ අය නොරදවාම ශක්ති ප්‍රමාණයෙන් ඒ කටයුතු සාර්ථක කරගන්නට අපට අතහිත දෙනවා කිසිම බලාපොරොත්තුවක් නැතුව. ඒ කියන්නේ මම මෙහෙම උදව් කළා, මට මෙහෙම උදව් කරાવી කියන බලාපොරොත්තුවකින් තොරව. ඉතින් ඒක තමයි පැතුම් මම දකින විශේෂත්වය. මොකද මේ තරුණ පිරිසගේ තියෙන කැපවීම, ඇත්තට මේ කැපවීම නොතිබුණා නම් අපිට බොහෝ කටයුතු සිද්ධ කරගන්නට පුළුවන් කමක් නැහැ. මොකද අපි දන්නවා, ඔබ දන්නවා, අපිත් දන්නවා ආගමික කටයුතු වලට වැඩිපුරම පෙළඹෙන්නේ අපේ වයෝවෘද්ධයෝ. ඉතින් ඒ ඇත්තන්ගෙන් අපිට හුඟක් ওই ශ්‍රමයේ වියදම් කිරීමේ කටයුතු අපිට අමාරුයි බලාපොරොත්තු වෙන්න. එකක් වයෝවෘද්ධ භාවයේ, ඊළඟට ලෙඩ රෝග තියෙනවා. ඒ නිසා අපි ඇත්තන්වත් ආරක්ෂා කරගන්න ඕනේ. මං ඒ නිසා තමයි ඒ ඇත්තන්ගේ දුවදරුව තරුණ පිරිස් මේ කටයුතු වලට අපිට අතහිත දෙන්නේ. මෙවරත් ඒ ඇත්තු පුදුම විදිහේ කැපවීමක් සිද්ධ කළා අපේ මේ කටයුතු සාර්ථක කරගන්නට.
0: පසුගිය දවසක මට හැකියාවක් ලැබුණා යුරෝප් දහම් නිකේතනයේ පැත්තට යන්න. හැබැයි මේ රාත්‍රී කාලයේ දිවා කාලයේ කියලා බලන්නේ නැතුව බොහෝ පිරිසක් තමන්ගේ ශ්‍රමය මේ වෙලාවේ කැප කරමින් වැඩ කටයුතු කළා. ඇත්තම අපේ හැමදෙරුනේ මෙතරම් විශාල වැඩකාන්දරාවක් මෙවර 2570 වෙනි සම්බුත් තෙමගුල වෙනුවෙන් ඔබ වහන්සේගේ මූලිකත්වයෙන් පන්සල පුරාවටම දින කිහිපයක් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබ වහන්සේට කියන්න පුළුවන්ද මොන වගේ දේවල්ද 2570 වෙනි සම්බුදු තෙමගුල වෙනුවෙන් පන්සලේ සංවිධානය කරලා තියෙන්නේ?
1: පළවෙනිම මම මතක් කරන්නට ඕනේ පැතුම්, අපි මං මුලින් මතක් කළා වගේ ආමිෂ ප්‍රතිපත්ති පූජා දෙකම අපේ විහාරස්ථානයේ මේ වෙසක් පෝය වෙනුවෙන් සම්බුදු තෙමගුල වෙනුවෙන් සිද්ධ වෙනවා. මූලික කටයුතු, ඒ කියන්නේ මැයි මාසේ 30 වෙනි සෙනසුරාදා අපි පස්වරු පහයි තිහ වෙන විට අපි බලාපොරොත්තු වෙනවා නව තැනක අලුත් ආකාරයට අපි නිර්මාණය කරපු අපේ තොරණ සහ කූඩුව ප්‍රදර්ශනය කරන්නට. දැන් වෙනදට පැතුම් අපි කාට හරි දෙනවා මේ චිත්‍ර ටික ඇඳලා දෙන්න කියලා. ඒක මේ අතින් අඳිනවා. මෙවර අපි කල්පනා කෙරුවා දැන් තාක්ෂණයේ දියුණුවිනේ. මේ දියුණු තාක්ෂණය උපයෝගී කරගෙන අපිට බැරිද මේ චිත්‍ර ටික හදාගන්න කියලා. ඉතින් ඒ අනුව අපේ මහත්මේ මං කෘතවේදී වෙනවා මේ මහත්මාට මේ ටික මතක් කරපුවාම තොරණේ කතාව මහත්මයා ඉල්ලගෙන ඒකට අනුරූප වූ දැන් මේ නවීන තාක්ෂණයේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා කියන්නේ AI තාක්ෂණය උපයෝගී කරගෙන හරි ලස්සනට මේ චිත්‍ර ටික හදලා දුන්නා. මට පුදුමයි දැන් ඒ තොරණ නරඹන්නට ආවොත් ඔබට දකින්න පුළුවන් කමක් ලැබෙයි කොච්චර සිවුම් තාලෙට ඒ චිත්‍ර ටික හැදිලා තියෙනවාද කියලා. ඇත්තටම අතින් අඳින්න බෑ. ඒ කියන්නේ මනසින් අපිට හිතන්න බෑ මේක මෙහෙම වෙන්න උනායි කියලා. ඉතින් මට හිතා ගන්නත් බෑ ඒ තාක්ෂණයෙන් කොයි විදියටද ඇත්තටම මේ ඉතාමත් තාත්තිකව මේ විදියට මනරම් චිත්‍රයක් නිර්මාණය වෙන්නේ කියලා. ඇත්තට මමත් පුදුම හිතුණා. මොකද මේ එතකොට මට කල්පනා වෙන්නේ අපි කොච්චර පිටිපස්සේ දින්නේ
0: කියලා.
1: ඉතින් මේ චිත්‍ර ටික ඊට පස්සේ මම ලංකාවට ඒ චිත්‍ර එයා මට කම්පියුටර් එකට එවලා තිබුණා. ඒවා ලංකාවට මම යවුවා. යවලා ලංකාවේ ඩිජිටල් ක්‍රමයට මම ප්‍රින්ට් කරගත්තා. ඒවා තමයි දැන් මේ සැරේ අපේ තොරණේ ප්‍රදර්ශනය කරන්නේ. ඊළඟට තවත් විශේෂ කාරණයක් තියෙන පැතුම් මතක් කරන්න. මේ තාක්ෂණයේ දියුණුවනේ. ඉතින් අපි පොඩ්ඩක් ඒ තාක්ෂණය උපයෝගී කරගන්න මම බැලුවා කොහොමද අපිට තවත් අලුත් අංගයක් මේකට එකතු කරන්න කියලා. දැන් ඔයා දැක්කනේ අර තොරේ චිත්‍රත් එක්කම සමගාමීව තියෙන ලොකු රූපවාහිනී තිරය. දැන් ওই ජාතක කතාවේ යනකොට අපි කියමු අංක 1 චිත්‍රයෙන් අංක 1 චිත්‍රයේ දෙස බලන්ට ඒකෙන් විදාපාන්නේ මේකයි කියනකොට ඒ චිත්‍රයේ තනිකරම අර රූපවාහිනී තිරයේ දිස් වෙනවා. ලස්සනට. එතකොට අර තිරේදී අර රූප රාමුව දිහා බලනවට වඩා මේ තිරේ දිහා බලනකොට ඒක අපිට මතක් කරන්න ඕනේ ඇත්තටම ළමයින්ට සබ්ටයිටල් තියෙනවා ඉංග්‍රීසි. ඒක දිහා බලාගෙන ඉන්නකොට ඒ ළමයින්ට මේ කතාව සම්පූර්ණයෙන් අවසන් වෙනකොට මොකද්ද කතාවේ අන්තර්ගතය කියලා තේරුම් ගන්න පුළුවන්. ඒක අපි මේ අවුරුද්දේ පරීක්ෂණයක් හැටියට උපයෝගී කරගන්න බැලුවා. ඇත්තටම මතක් කරන්න ඕනේ අපේ දායක මහත්මේ ඒ තිරය, ඒ කියන්නේ රූපහානී මොකක්ද ඒකට කියන්නේ ස්ක්‍රීන් එක. ඔව් අපිට පරිත්‍යා කෙරුවා. ඉතින් ඒ නිසා අපිට විශාල සහනයක් ලැබුණා ඒකෙන්. මොකද ඒකට යන ලොකු වියදමක්. ඒ වියදම අපිට ඉතුරු කරගෙන අපේ තොරණේ අනිත් කටයුතු වලට අපි ඒක ඒ මුදල් වැය කරන්නට අපිට පුළුවන්කමක් තිබුණා. මොකද ඔබ දන්නවා ඔබ විහාරස්ථානයට පැමිණුණා නම් පසුගිය වසරවල අපේ තොරණ හදලා තිබිච්ච සැකිල්ල, ඒ කියන්නේ ස්ට්‍රක්චර් එක දැන් හොඳටම අබලන් වෙලා දිරලා. ඉතින් ඒ නිසා මේ අවුරුද්ද අපි තීරණය කළ අලුත් තැනකට අලුත් ප්‍රවේශයකින් අලුත් ද්‍රව්‍ය උපයෝගී කරගෙන ඒ සැකිල්ල නිර්මාණය කරන්න. ඒ නිසා අලුත් තැනක අලුත් සැකිල්ලක අලුත් ක්‍රමයට නවීන තාක්ෂණ උපයෝගී කරගෙන මේ තොරණ මෙවර ප්‍රදර්ශනය වෙනවා. ඒ වෙන්නේ 30 වෙනිදා හවස 5ට. ඒකට සමගාමීව මතක් කරන්නට ඕනේ අපි බෞද්ධ බැතිමතෙක් නෙවෙයි ඇත්තටම කතෝලික බැතිමතෙක් තරුණ මහත්මේ. දැන් වසර 2කට විතර කලින් අපි විහාරස්ථානයේ කූඩුවක් හැදුවා. මේක මං ආඩම්බරයි කියන්නේ. හේතුව මොකද කතෝලික වැඩිමතුකට එහෙම හිතෙන්නේ මේ පන්සලේ කූඩුවක් හදලා දෙන්න ඕන සත්ත පහක්වත් ඒ තරුණ මහත්ම ගත්තේ නෑ අපි. සීලම දියාගේ ඉලී කෑල්ලේ එන වයර් එක පවා එයාගෙන් එයා ඒක සීලම දී දාලා දරු දෙන්නයි නෝනා මහත්මේ මේ හතර දෙනාම එකට එකතු වෙලා ලොකු කැපවීමක් කළා කූඩුවක් හදලා දුන්නා. ඒ කූඩුවත් නවීකරණය කළා. මේ අවුරුද්ද අපි නැවත ප්‍රදර්ශනය කරනවා. ඉතින් ඒකත් ඔබට මේ වාසේ දැක බලා ගන්නට පුළුවන් කමක් තිබෙනවා. ඒ තමයි පැතුම් අපේ විහාරස්ථානයේ ආගමික ආමිෂ වශයෙන් අපි සිද්ධ කරන කටයුත්ත.
0: අපේ හැමදෙරනේ දැන් මම මේ පන්සල නිර්මාණය කරන්න ඔබ වහන්සේලා මූලිකත්වයේ ගන්න දවස්වල ඉඳලාම මේ පන්සල් භූමියට එන කෙනෙක් නේ. එතකොට මේ යුරෝප් පන්සල පටන් ගත්ත දවසේ ඉඳලා දැන් අද බලනකොට මහා විශාල සංවර්ධනයක් වෙලා තියෙනවා. දැන් මම පහුගිය සතියේ ගියාම බලන්න මම දැක්කා තව තව දේවල් නිර්මාණය වෙනවා, ඉදිකෙමින් පවතිනවා. කොහොමද මේ වගේ දේවල් කරන්නේ? කොහොමද දායක සභාව ඒ වගේම අපේ පරිත්‍යාගශීලකින් ඔබ වහන්සේට ලැබෙන සහයෝගය මේ වෙනුවෙන්?
1: අතනෝ ඒක හරි වැදගත් පැතුම්. මම ඒ වගේම ඒකට මම පිළිතුරු දෙන්න කලින් මම මතක් කරන්න ඕනේ අපේ ප්‍රතිපත්ති වැඩසටහනක් තියෙනවානේ. ඒක තියෙන්නේ මේ මාසේ 31 වෙනිදා. ඒක තමයි සීල බහන වැඩසටහන. ඒක ආරම්භ වෙනවා පෙරවරු 8:00 මාරට වැඩිහිටියන්ටත් ළමයින්ටත්. ඒ ළමයින්ගේ වැඩසටහන 8:00 මාර සිට 2 දක්වා පැවැත්වලා 2ට අවසන් කරනවා. වැඩිහිටියන්ගේ වැඩසටහන 8:00 මාර සිට හවස 4 දක්වා සිද්ධ වෙනවා. 4:00 සිට 5 දක්වා 8:20 ගිලම්පස බුද්ධ පූජා පවත්වලා 6:00 අපේ දරුවන්ගේ බැතිගේ සරණියක් තියෙනවා. අපේ දහම් පාසලේ අධ්‍යාපනය ලැබෙන දරුවන්ගේ එදත් අපි ඒ සුපුරුදු වෙලාවට කියන්නේ 5 මාරට හෝ 6:00 අපේ තොරණ සහ අර කූඩුව අපි විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ දවස් දෙකේම මම ඔබට මතක් කරන්න ඕනේ අපේ විහාරස්ථානයට ආධාර ලබා ගැනීම සඳහා ආහාර පොලක් පැවැත්වෙනවා. ඉතින් හුව දෙනෙක් පැතුම් මගෙන් ඉල්ලීමක් කළා අපි පන්සලේ දන්සලක් දාමුයි කියලා. ඉතින් දන්සල් දාපු පන්සල් වලින් මම කතා කරලා බැලුවා කොහොමද කතන්දරේ කියලා. ඉතින් ඇත්තෝ දුන්න උත්තර මට ඇත්තටම සතුටු වෙන්න බෑ. ඉතින් ඒ නිසා මං කල්පනා කෙරුවා බැනුම් අහන්න ඕනේ නෑනේ. නේද පැතුම්? ඉතින් ඊට වැඩිය හොඳයි දන්සල් කර නැත්තු දන්සල් පවත්ව ගත්ත දෙන් අපි එහෙම කරන්නේ නැතුව ඒගොල්ලන්ට ඉඩ ප්‍රස්තාව දීලා අපි පොඩි ආහාර පොල පවත්වන. ඇත්තට මේ ආහාර පොල පවත්වන්නේ දැන් පැතුම් කියන ප්‍රශ්නට මං එනවා. සමි සංවර්ධන කටයුතු. එම් පන්සල පැතුම් දන්නවා අපි කොහොමද මේක පටන් ගත්තේ කියලා. බොහොම දුෂ්කර

0: ගමනක් මේ අපේ ඒ කාටත් පේනවා ගමන දුෂ්කරුණාට අපි දැන් ඒගෝ ඒ හාමුදුරුවෝ මහා සුඛෝපභෝගී ජීවිතෙනි මේ ගත කරන්නේ කියලා. මොකද සංඝාවාස දෙමහල් ගොඩනැගිල්ලක් ආවහම මේ දෙපැත්තේ අර මොනවද හයි කරලා තියෙනවා අර මෙයා දැක්කහම මොන දුෂ්කර ක්‍රියාවක්ද කියලා හිතෙන. නමුත් අපි ආරම්භයේ
1: අපේ නෝදින මර වහන්සේට මේ බාධා කරන්න අවසරයි. ඒ කියන්නේ දැන් මේ පන්සල පටන් ගන්න කාලේ දැන් මීට වසර 20 30 25කට කලින් නේද මෙතන මේ ස්ථානට අපි
0: ආවේ. මෙතනට අපි ආවේ 99 අවසානේ.
1: 99 අවසානේ. එතකොට එනකොට අපි ආවනේ.
0: ඔව්.
1: එතකොට අපි හඳුන්නේ මේ මේ පැත්ත හරිම දුෂ්කරයි.
0: ඇත්තටම.
1: අපේ ජනතාව කියන්න ගත්ත ශ්‍රී ලාංකිකයෝ ඔය මොකටද ඔය පැත්ත යන්නේ ඔය පැත්තට අපි ට්‍රිප් එකක් යනවා කියලා ඉන්නේ. මේ ගයක් දොරක් පේන්නේ නැහැ තනිකරම තියෙන්නේ මේ ෆාම්ස් වගේ දේවල්. හැබැයි දැන් අද වෙනකොට මේ පන්සලේ මායිමටම මේ ගෙවල් හදාගෙන ඇවිල්ලා තියෙන්නේ.
0: ඔව්.
1: ඒකත් මතක් කරමු අපි ඒ වෙලාවේ.
0: ඇත්තට මතක් කරන්න ඕනේ පැතුම් මොකද සමහරවිට ඔය කැලේට කවුද යන්නේ කියලා.
1: මට එහෙම පෞද්ගලිකවම කියලා තියෙනවා.
0: ඔව් කැලේට. නමුත් අද පේනවා මේක සුන්දර පුදුමීමක් කරලා තියෙනවා. කාගෙත් අපේ විතරක් නෙමෙයි ඇත්තට විදේශ ඇත්තත් නෙත්. මොකද මේ පන්සලට ශ්‍රී ලාංකික පමණක් නෙමෙයි වියට්නාම් අය එනවා, තායි ජාතික එනවා, බුරුම ජාතික එනවා, දැන් නේපාල අය එනවා, ඉන්දියන් අය එනවා, බංග්ලාදේශ අය එනවා. මේ හැම ආගමකටම හැම හුඟක් රටවල් වල ඇත්තෝ බෞද්ධ ආගමකට සම්බන්ධ අය එනවා. ඒ වගේම ඔස්ට්‍රේලියන් ජාතිකයොත් එනවා. මොකද පන්සල අපි දැන් පන්සල්ට ආපහම ඇත්තට පේනවා වැඳ පුදා ගන්න පැත්තක් තියෙනවා. ධර්මශාලාවේ බුද්ධ රූපෙ තියෙනවා, වාඩිල බහනා කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් චෛත්‍ය තියෙනවා, තව පැත්තකින් බෝධිය තියෙනවා. ඊට එහා පැත්තට ගියහම අපි තියෙනවා සංස්කෘතික කලාපයක් කියලා පැතුම්. මේක මම හැදුවේ ඇත්තටම මේ මානසික විවේකයේ සඳහා. දැන් ඒකට ඒකෙන් හොය ප්‍රයෝජනය ගන්න මට මන් දන්නවා. දැන් හවස්වරුවට දෙමව්පිය ළමයි අරගෙන එනවා මේක වටේ ඇවිදින්න. රටේ ඇවිදිනකොට තියෙන බුද්ධ රූප. දැන් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන මේ හැම බුද්ධ රූපයක් ළඟම බුදුහාමුදුරු දේශනා කරපු පාඩය තම්පත් කරන්න. එතකොට බුද්ධ රූපෙ ළඟ යනකොට එතන නැවතිලා මේගොල්ලෝ මේ අර බුදුහාමුදුරන්ගේ දේශනා පාඩේ කියවනවා. ඕකේ එකක් හරි මතක තියාගෙන ගියොත් ඒක තමයි අපේ සතුට. ඉතින් දැන් පැතුම් අහුවානේ මෙච්චර සංවර්ධන කටයුතු කරන්නේ කොහොමද කියලා. ඇත්තටම අපේ දායක කාර්කාදීන්ගෙන් අපට ලැබිච්ච ආධාර වෙන දෙයක් නෙවෙයි. ඔබ දන්නවා බෞද්ධ කටයුතු සඳහා රජයෙන් කිසිම මුදලක් අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් අපේ දායක පිරිසකින් ලැබිච්ච ආධාර. හැබැයි අපි කිසි කෙනෙකුට අද වෙනතුරු බල කෙරලා නැහැ. අපි මේක කරන ඔයා මෙච්චර ගෙවන්න, ඔයා මේ කොටස ගන්න, ඔයා මේ කොටස ගන්න කියලා අපි ඒගොල්ලන්ට දැනුම් දීමක් කරනවා විතරයි. කැමති කෙනෙකුට සත්භාවයෙන් සොච්ඡාවෙන් ඇවිල්ලා යම් කිසි මුදලක් පරිත්‍යාග කරනවා නම් ඒ හැම පරිත්‍යාගයක් තුලින්ම තමයි මේ සියලු නිර්මාණ සිද්ධ වෙලා තියෙන්නේ. ඊළඟට මම ඇත්තටම සතුටු වෙනවා අපේ ඉන්න කාර්ය මණ්ඩලයට. උදයත් අවංකව විනිවිද භාවයෙන් මේ කටයුතු සිද්ධ කරනවා. ඒත් ඒක මම අවංකව දන්න අවුරුද්දක් තිස්සේ මම ඒත්තන් ආශ්‍රය කරනවා. ඒ නිසා කවුරුත් දන්නවා ඒ දෙන හැම ඩොලරයකම යම් කිසි වැඩක් මේ ස්ථානයේ සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒ නිසා අපි යම් කිසි දෙයක් ඒත්තන්ට සිහිපත් කරපුවාම පුළුවන් නැත්නම් පුළුවන් ආකාරයෙන් අපිට උදව් උපකාර කරනවා. ඒ නිසා තමයි අපිට මේ කටයුතු ටික සිද්ධ කරගන්න පුළුවන් කමක් තිබෙන්නේ. ඉතින් මම මතක් කරන්න ඕන බැඳුන් ඇත්තට තාමත් අපි බැංකුවට ණයයි. ඒත් මේ ගුණගිලි හදන්න ඊට මෙවට ගත්ත මුදල්. නමුත් අපි කාටවත් ඒ ගැන කියලා නැහැ. ලැබෙන යම් කිසි මුදලක් තියෙනවා නම් ඒ මුදලින් පුළුවන් තරම් අපි උත්සාහ කරනවා බැංකු ණයගේ වාගෙන. ඊළඟට අනිත් එන බිල් මාසිකට සැරයක් ඔබත් දන්නවා කවුරුත් දන්නවා ඒ බිල් හැම මාසිකේ නියමිත වේලාවට එන නියමිත වේලාවට ගෙවන්න ඕනේ. ඒ සියල්ල අපි ඉන්න ස්වාමීන් වහන්සේලාට අපේ වෛද්‍ය පහසුකම් ඒ කියන්නේ හෙල්ත් ඉන්ෂුරන්ස් අපි දාගෙන එන හැමෘගලන්ට ගුවන් ගමන් බලපත්‍ර ප්‍රදානය කරගෙන වීසා වලට අපි ගෙවාගෙන මේ සියල්ල කරන්නේ අපේ සදහවත් දායක පිරිස අපිට දෙන ආධාර මුදල් වලින්. ඒ නිසා එක සතයක්වත් අනවශ්‍ය විදිහට අපි වේදන් කළා නෑ.
1: අපේ හැමදෙරුනේ දැන් අද අපි දවසේ මේ කතා කරන්න බලාපොරොත්තු වුණේ 2570 වෙනි සම්බුදු තෙමගුල එහෙම නැත්නම් වෙසක් උත්සවයේ නිමිත්තෙන් අපේ විහාරස්ථානයේ යුරෝප් දහම් නිකේතනයේ කරන ආමිෂ සහ ප්‍රතිපත්ති පූජා පිළිබඳවනි. දැන් ඔබ වහන්සේගෙන් මම මේකෙන් පොඩ්ඩක් එහාවට කියලා ප්‍රශ්න කිහිපයක් අහගන්න කැමතියි. ඒ තමයි මේ කාලවකවානුව වෙනකොට බුද්ධඝමට විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේලාට පන්සල්වලට ජනතාවගේ අප්‍රසාදේන විදියට තමයි මේ හැසිරෙන්නේ ගොඩක් අය. ඔබ වහන්සේට ඒක දැනලා තියෙනවද? කොහොමද මෙල්බන් ඉන්න මේ අපේ මේ ප්‍රදේශවාසීන්ගේ අඩුවක් තියෙනවද පන්සල්ට එන එක? එහෙම නැත්නම් ඒක ඉන්නෙ වැඩි වෙනවද? කොහොමද ඒක වෙන්නේ?
0: පැතුම් මිනිස්සුන්ගේ අදහස් විවිධාකාරයිනේ. ඉතින් ඒ නිසා බොහෝ වෙලාවට සමහර වෙලාවට පන්සලට යන්න ඕනේ නැති අයත් ඉන්නවනේ. දැන් ඔය ආගම අබින් කියලා කියපු කතාවකුත් තියෙනවනේ. එහෙම අයත් ඉන්නවනේ. ඉතින් ඒගොල්ලන්ට ඔය පැතුම් කියපු දේ හරි වටිනවා. මොකද මේ වගේ දේවල් නිසා අපි යන්නේ අර අඬන්න ඕන මිනිහට ඇහැට ඇඟිල්ලෙන් එන්න වගේ. නමුත් අපි තේරුම් ගන්න ඕනේ හැම ආගමේම ඔය කියන අඩුපාඩුකම් තියෙනවා. තේන්නානේ. හැබැයි කනගාටුවට කාරණේ දැන් පැතුම් කිව්වා වගේ යම් කිසි පොඩි සිද්ධියක් සිද්ධ වුණාම අපේ බෞද්ධියම තමයි මේක හැමතැනින්ම හුවා දක්වන්නේ. ඒගොල්ලෝ තමයි මේකට අනවශ්‍ය ප්‍රචාරයක් දෙන්නේ. දීලා ඒගොල්ලෝ තමයි සාසනයට මඩ ගහන්නේ. ඒගොල්ලෝ තමයි තමන්ගේ ආගමට මඩ ගහන්නේ. ඒගොල්ලෝ තමයි තමන්ගේ සංස්කෘතියට මඩ ගහන්නේ. ඒක තමයි ස්වභාවය. නමුත් හොඳට කල්පනා කරලා බලනා ඉන්නවා මේ මොකද්ද මේක යථාර්ථය කියලා. පස්සේ ඒගොල්ලෝ ඒක තේරුම් ගන්නවා. මම නම් ඇත්තටම ඒ කිසි කෙනෙකුට මේ සිදුවෙන සිදුවීම් පිළිබඳව කතා කරන්නේ නැහැ. කතා කරන්නේ නැත්තේ මොකද? ඒගොල්ලන්ට මේක තේරුම් ගන්න ඉඩ අරින්න ඕනේ. ඇත්ත කවදා හරි ජය ගන්නවනේ. නේ? බොරුව තමයි හැමතැනම පතුරවන්න පුළුවන්. බොරුව වපුරවන්න ලේසි. නමුත් ඇත්ත ටිකක් කල්යනා තේරුම් ගන්න. ඒ නිසා අපිට නම් තාම එහෙම අභියෝගයකට මූණ දෙන්න සිද්ධ වෙලා නැහැ. ඒ අභියෝග කරන්න හිටියා. නමුත් දැන් නැහැ කවුරුවත් අභියෝග කරන්න. ඉතින් ඒ නිසා ඇතන පැතුම් අපි ආඩම්බරණය කාතකට අපි ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා හැටියට අපි අපේ ආත්ම ගෞරවය තියාගෙන අපි මේ රටේ ජීවත් වෙනවා. දැන් මේ සතියේ සවුඳා ප්‍රීමි ඔෆිස් එකේ විශක් සමරුමක් තියෙනවා. ඒකට අපේ හුඟක් විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරලා තියෙනවා. ඉතින් ඒ ආයතනයේ විශක් සමරුමක් කරන්න තරම් ඒගොල්ලෝ පෙළඹුණේ ඇයි? ඒගොල්ලෝ දන්නා බුද්ධාගමේ තියෙන වටිනකම. ඒ මිනිස්සු ඒ ඇත්තෝ බුද්ධාගමේ තියෙන වටිනකම අවබෝධ කරගෙන යම් කිසි හරවත් විදියකට යැත්තොත් යම් කිසි අපිට සහයෝගයක් දක්වන්න උත්සාහ කරද්දී අපේම අය අපිට වලකපන්න හදන එක ඇත්තටම කනගාටුදායක නැද්ද පෙතු?
1: ඒක තමයි අපි හැමදෙන්නේ. අපි දැන් දකිනවා බොහෝ වෙලාවට බටහිර ජාතීන් ක්‍රමක්‍රමයෙන් බුදුදහම වළඳ ගන්නවා. ඔවුන් තේරුම් ගන්නවා බුදුදහම අපේ ජීවිත සාර්ථක කරගන්නට මහත් රුකුලක් කරගන්න පුළුවන් දර්ශනයක් කියලා. නමුත් අපි මේ අපිට ඉපදෙනකොටම අපි ඉපදෙන්නේ බුද්ධාගම තියෙන රටකනේ. එහෙම ඉපදුන අපිට මේ පිළිබඳව ආදරයක් ඇක්කුමක් නැති එක ගැන අපිට තියෙන ගැටලුවක්. මොකද අපි ඒක හරියට මේ අපි අර හැම වෙලාවෙම හොයන්නේ මේ ළඟ තියෙන දේ අපිට වැඩක් නැහැ. අපිට නැති දේ තමයි අපි හොයාගෙන යන්නේ. ඉතින් අපි ඒ නැති දේ හොයාගෙන යන්න ගිහිල්ලා අපි ළඟ තියෙන මෙච්චර වටිනා දෙයක් අපි නැති කරගන්නවා කියලා තමයි මට නම් හිතෙන්නේ.
0: ඇත්ත. මොකද දැන් බටහිර රටවල් වල යමක් හිතන්නට පුළුවන් ඇත්තෝ බුද්ධාගමට උඟාක් සමීප වෙනවා. ඒගොල්ලෝ අපි මම බෞද්ධයි කියලා ලේබල් එක ගහගත්තේ නැතුණාට ඇත්තට මේගොල්ලෝ බෞද්ධයෝ. සමහර වෙලාවට අපේ ඇත්තන්ට වැඩිය හොඳයි. මම නිදර්ශනයක් ඔයාලට කියන්නම්. දවසක් මේ පන්සලට වාහනයක් ඇතුළු වුණා. අපි එතකොට එළිය මොනව හරි කර කර ඉන්නකොට වාහනෙන් බැස්සා සුදු ජාතික කාන්තාවක්. සාමාන්‍යයෙන් එහෙම අඳුරන්නේ නැති කෙනෙක් ආවහම අපි නිකන් ගිහිල්ලා අහනවා අපිට මොන හරි. මම එයාගෙන් ඇහුවා එක්ස්කියුස් මී වට් කැන් ඇයි ඩූ ෆෝ යූ කියලා. ඒක සාමාන්‍ය සම්ප්‍රදායනේ. මේ මිනිස්සයා හුඟක් වෙලා කතා කර කර ඉඳලා පස්සේ අපි මොකද්ද මට නිකන් යන ගම මම දැක්ක මේ චෛත්‍ය මේ ලොකු මේවක් මට හිතුණ හරවන්න ඕනයි කියලා. ඉතින් කතා කරගෙන ඉඳලා පස්සේ යා මට කතන්දරයක් කතාවක් කිව්වා. මොකද්ද? මම දැන් ඔක්කොම අයින් කරලා තියෙන්නේ කිව්වා. මම මොකද්ද අයින් කරලා තියෙන්නේ? නෑ මං දරුවන්ට උණ්ඩ දෙන්න ඕනේ දීවා. ඒවා මේවා කළා. මම දැන් නිදහස් වෙලා ඉන්නේ. හැබැයි මම එක සාරියක් විතර ඇඳුමක් විතරක් තියාගත්තා කිව්වා. මං එහෙම හිතුවා ඔක්කොම අයින් කළා නම් ඒක මොකටේ තියාගත්තේ? නෑ නෑ ඒක මම මැරිච්ච දාසට අඳින්න මං දරුවන්ට කියලා තියෙන මේක මට මැරිච්ච දාට අඳන්නේ කියලා. එතකොට මට නිදාගන්න කියලාට ඇස් දෙක පියාගෙන මට හිතා ගන්න පුළුවන් මම මැරිලා ඉන්න හැටි කියලා. දැන් මේක කෙනෙකුට නිකන් හාස්‍යජනක කතාවක් වෙන්න පුළුවන්. නමුත් බලන්න පැතුම් මේ මිනිස්සයා ජීවිත තීරුම් අරගෙන තියෙන හැටි. කවදා හරි අපි ඔක්කොම අත්හරින්න ඕනේ. ඒ අත්හරින්න කලින් මම මේවා සියල්ල දීලා දැම්මා මගේ මනස නිදහස්. තේන්නාද? මේ අපේ කෙනෙක් නෙවෙයි. මේ රටේ කාන්තාවක්. මේකෙන් පැහැදිලිව පේනවා ඒගොල්ලෝ අපිට නොකියුවට බුද්ධාගම පිළිබඳව යම්කිසි අධ්‍යයනයක් කළා. මේ සියල්ල අතහැරලා දාලා අපි ආයුතු ගමනක් තියනවා කියන එක තේරුම් අරගෙන ජීවත් වෙනවා කියන එක. එහෙව් තියෙද්දී අපේ සමහර බෞද්ධයෝ මැරෙනකම්ම අත්හරින්න නැතුව මැරුණාට පස්සේ දරුවෝ කුලල් කා ගන්නකම් ඉන්නයි කොච්චර ඉන්නවද කියලා බලන්න. එතකොට බෞද්ධකම කියන්නේ කොතන තියෙන කියලා පොඩ්ඩක් හිතන්න.
1: ඒක තමයි අපි හැමදෙරනේ දැන් අපි අර මම අර මුලින් මතක් කළා වගේ අපිට මේ තියෙන දේ පිළිබඳව අපිට නෑ කිසිම තැකීමක්. අපි ඒ ගැන වැඩි හිතන්නේ නැහැ. නමුත් අපි බොරුවට හැම වෙලාවෙම නැති දේ පස්සේ යනවා. ඔබ වහන්සේ මතක් කළා වගේම ඒ විදේශී කාන්තාවන් විදේශී අය ජීවිතයේ අනිත්‍ය පිළිබඳව දැනගෙන මේ වගේ ස්ථානවලට ඇවිල්ලා කිසිම කාටවත් කරදරයක් නොවන විදිහට ඒ තමන්ගේ දේ අවශ්‍ය දේවල් කරගෙන යනවා. අපේ හැමදෙරම මේ වැඩසටහන මහද්වීප 6කින් රටවල් 70ක අපේ ආදරණීය ශ්‍රී ලාංකිකයෝ අහනවා. දැන් මට ඔබ වහන්සේගෙන් මේ පන්සලේ ප්‍රශ්න වලට අමතරව තවත් දෙයක් මේ ආදරණීය ස්වාමින් වහන්සේ කෙනෙක් වශයෙන් අහන්න තියෙනවා. අපේ හැමදෙරම මේ දවස්වල මේ අපේ රටේ ජාතිකත්වය පිළිබඳව එහෙම නැත්නම් අපේ කම පිළිබඳව ශ්‍රී ලාංකිකත්වය පිළිබඳව අපිට ආයමත් වතාවක් අපේ ජනතාවට කියලා දෙන්න ඌමනාවක් ඇති වෙන යුගයක් ඇවිල්ලා කියලා මට හිතෙනවා. අපිට බොහෝ අයට අපේ කම නැති වෙලා ගිහිලා තියෙනවා. අපි ශ්‍රී ලාංකික කියන අපේ ජාතිකත්වයේ අපේ හදවත් වලින් අයින් වෙලා තියෙනවා. විශේෂයෙන්ම පිටරටවල ඉන්න අපේ ආදරණීය. ඔබ වහන්සේ මට ඒ ගැන යමක් සඳහන් කරන්න පුළුවන්ද?
0: ඔව් පැතුම්. ඇත්තටම අපිට පේනවා ඒක. අපේ කම, අපේ අනන්‍යතාවය, අපි අපේ ජාතිය ගැන මොන හරි කතා කරොත් අපි ජාතිවාදී. අන්න එතනයි. මොකද අපි හංවඩු ගන්නවා. නමුත් අනිත් ඇත්තෝ ඒ ඇත්තන්ගේ ජාතිය පිළිබඳව නැත්තම් ඒ දෙයක් පිළිබඳව ඕන තරම් ඒගොල්ලන්ට කතා කරන්න පුළුවන් කිසිම බාධාවක් නැහැ. මේ සියල්ල තියෙන්නේ මං හිතන්නේ සිංහල බෞද්ධයින්ට. අපි එහෙම කතා කරමු විවුර්තව. මේ වාරණ සියල්ල දාලා තියෙන්නේ සිංහල බෞද්ධයින්ට. දැන් බලන්න මම දැක්ක මේ ඊ පෙරේද කවුදෝ කියලා තියෙනවා දන්සල් වල බෞද්ධ කුඩිය දාන්න එපා කහපාට කුඩියක් දාන්න කියලා. ඒ මොකද්ද මේ කරන්න හදන්නේ? අපේ බෞද්ධ අනන්‍යතාවයට පහර ගහන එක. ඒ දන්සල කියන බෞද්ධකම් නෙවෙයි. මේක ඕන කෙනෙකුට පොදු එකක් ඇවිල්ලා කන්න පුළුවන් කියන එක නෙවෙයිනේ. බෞද්ධ කුටිය තමයි අපි දැම්මේ. මොකද බෞද්ධය තමයි දන්සල් දුන්නේ. එතකොට බෞද්ධ කුටිය දාන්න තිබා කහකුඩිය දාන්න දී කියලා කියපන් කහකුඩිය දාන්නේ ආමුදුනම කපවත් උනාමනේ කහකුඩියක් දාන්නේ. අපි දන්සලකට මුද්ද කහකුඩියක් දාන්නේ. ඉතින් එතනින්ම පේනවනේ අපි ඉන්නේ තන කොතනද කියලා. මේ ඉච්චර කාලයක් තිස්සේ අපේ රටේ වෙසක් පුර පසළොස්වක් පොහොයට පැතුම් මන් දන්නවා මාළු මරන්න යන මිනිස්සයා ගෙදරේ මිනිස්සයා එදා දවසේ නැවතිලා පොල් තෙල් පහනක් පත්තු කෙරුවා. තේන්නාද? ඒ වෙන දෙයකට නෙවෙයි බුදුහාමුදුරුවෝ සිහිපත් කරගෙන. ඒ එන්නේ අපේ සංස්කෘතිය. දැන් මේ පහර ගහන තරම් අපේ සංස්කෘතියටනේ පහර ගන්නේ, අපේ හරපද්ධතියටනේ පහර ගන්නේ. දෙන්නත් ඒ පහර ගැනීම සඳහා තරුණ පිරිසනේ දැන් උපයෝගී කරගෙන තියෙන්නේ. අධ්‍යාපන පොත්වලට වෙනත් විකෘති දේවල් ඇතුළත් කරනවා. මේ දේවල් අයින් කරගෙන යනවා. වැඩිහිටි ඇත්තන්ට ඕන තරම් වැඩිහිටි ළමයින්ට නිදහසේ හැසිරෙන්න පුළුවන්. අපි ඒගොල්ලන්ට මුදල් දෙනවා. එතකොට ඕන කෙනෙකුට ඕන විදිහට ඕන නැටුමක් නටනඳ ඉද ප්‍රස්තාව විවෘත කරලා තියෙන කොතනද එතකොට අපේ සංස්කෘතියක් කියලා එක? කොතනද එතකොට අපේ හැදියාවක්? මොකටද අපි ළමයිට සාරධර්ම උගන්වන්නේ? මොකටද අපි දහම් පාසලත් යන්නේ? මොකටද පන්සලත් යන්නේ? මොද පන්සල දහම් පාසල සාරධර්ම ඔක්කොම මේ එක තැනක සකස් වෙච්ච තැනක්. ඊළඟට ඔය දැන් බලන්න, දැන් භික්ෂුන් වහන්සේලාට මොන තරම් නිග්‍රහ කරනවද කියලා වැරදි කාගෙද නැති බුදුහාමුදුරුවෝ හිටපු කාලෙත් වැරදි තිබුණා. එහෙනම් මං කියන්නේ වැරදි හංගනවා හංගන්න ඕනේ කියන එක නෙමෙයි, වැරදි තිබුණා. නමුත් ඒ වැරද්දට දඬුවම් දෙන්න ක්‍රමයක් තිබුණා, පිළිවෙලක් තිබුණා. දැන් ඒවා හුවා දක්වලා පුළුවන් තරම් මඩ ගහලා භික්ෂුන් වහන්සේලා එපා කරලා මහා විකෘති තත්ත්වයට මිනිස්සු පත් කළ තියෙන නිසා කනගාටුදායක තත්ත්වයක් මම ආරාධනා කරනවා. අපි ශ්‍රී ලාංකික හදවත් තියෙන බෞද්ධයින්ට විතරක් නෙමෙයි, ශ්‍රී ලාංකිකයින්ට මේ පිළිබඳව තේරුම් අරගෙන කටයුතු කරන්න කියලා මුලා වෙන්නේ නැතුව, ඒකයි දෙන්න තියෙන පණිවිඩය.
1: අපේ හැමදෙන්නේ බොහෝ දේවල් අපිට කතා කරන්න තියෙනවා. නමුත් අද අපිට ලැබිලා තියෙන කාල සීමාවත් එක්ක මම විශ්වාස කරන්නේ මේ සාකච්ඡාව මෙතනින් අපි අවසන් කරමු කියලා. මම කැමතියි ඔබ වහන්සේත් එක්ක මේ මේ මේ ශ්‍රී ලාංකිකත්වය පිළිබඳව, අපේ ජාතිකත්වය පිළිබඳව, අපේ ආගම පිළිබඳව සහ අපේ සංස්කෘතිය පිළිබඳව සාකච්ඡා මාලාවක්ම කරගෙන යන්න ඔබ වහන්සේගේ තියෙන වේලාවේ ඉඩ පහසුකමුත් එක්ක. නමුත් අද මේ සාකච්ඡාවට අපිට ලැබිලා තිබෙන කාලය මෙතනින් අවසන් වෙන නිසා අපි සාකච්ඡාව නතර කරන්න සූදානම් වෙන්නේ. වැඩසටහන හමාර කරන්න මත්තෙන් යුරෝප් දහම් නිකේතනයේ අපේ පූජ්‍ය අපේ කෝටි සන්තිඳිරිය හාමුදුරනේ ඔබ වහන්සේට අපි අසන්නන් වෙන යමක් එකතු කරන්න තියෙනවා.
0: ඔව්, ඇත්තට මතක් කරන්න තියෙන්නේ නැවතත් අපි 2570 වෙනි සම්බුද්ධ තිමගුල වෙනුවෙන් කරන ආමිස ප්‍රතිපත්ති පූජා මතක තියාගන්න. මේ මාසේ 30 වෙනිදා පස්වරු පහමාරට වෙසක් තොරණ යුක්ත කරන වෙසක් කූඩුවක් සමගම 31 වෙනි ඉරිදා පෙරවරු 8 සිට 8:00 සිට හවස 7 දක්වා සීල බහන වැඩසටහන, දරුවන්ගේ වැඩසටහන දෙකට අවසන් වෙනවා. එදා පස්වරු 5ට 8:20 ගිලම්පස බුද්ධ පූජාව, 6ට දරුවන්ගේ බැතිගී සරණී, එදත් පස්වරු පහමාරට හෝ 6ට තොරණ සහ කූඩුව යුක්ත කරනවා. ඒ වගේම ඒ දවස් දෙකේම මම මුලින් මතක් කළා වගේ විහාරයට විහාර සංවර්ධන කටයුතු සඳහා ආධාර ලබා ගැනීමට ආහාර පොල පැවැත්වෙනවා. ඉතින් අපේ පන්සල ලිපිනේ 1690 මිකලෙම්පාර යුරෝ. ඔබට වැඩි විස්තර දැනගන්න උවමනාකම තියෙනවා නම් පන්සලට අමතන්න 9333348848 ඉතින් පැතුම්. මම බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. අපේ පන්සල ආරම්භ කරපු කාලේ ඉඳන්ම ඔබත් අපි සමග හිටගෙන හිටිය, මා විශ්වාස කරනවා ඉදිරියටත් එසේමයි කියලා.
1: හැමදෙනේ ජීවිතයේ තියෙන තුරාවටම පන්සල සමග තමයි අපි ඉන්නේ. ඒ වගේම ඔබ වහන්සේටත් අපි নমස්කාර පූර්වක අපේ ස්තුතිය පුද කරන්නට ඕනේ. අර මම මුලින් මතක් කළා වගේ අතිශය දුෂ්කර පැත්තක තමයි මේ පන්සල මුලින්ම පටන් ගත්තේ. ඒ කියන්නේ වසර දැන් 30ක කාලවකවානුවක ඔබ වහන්සේ මේ කැංගරු දේශයට ඇවිල්ලා කටුක ජීවිතයක් ගත කරමින් අපේ ආදරණීය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කරන ඒ ශාසනික මෙහෙවර වෙනුවෙන් අපි ඔබ වහන්සේට নমස්කාර පූර්වක ස්තුතිය පුද කරනවා. මේ වගේම තවත් ඉතාමත්ම හරවත් වැඩසටහනකින් ඔබ වහන්සේව මුණ ගැහෙන බලාපොරොත්තුෙන් අපි ඔබ වහන්සේට අද নমස්කාර පූර්වක ස්තුති කරන බොහොම අවසර අපේ හැමෝටම.
0: ඔව් පැතුම්, ඇත්තටම පැතුම්, ඕගොල්ලෝ අපිට පන්නරයක්. ඕගොල්ලෝ දෙන ධෛර්යය අපිට ලොකු ශක්තියක්, ලොකු පන්නරයක්. එනිසා තෙරුවන් සරණ ගාතා.

சுப சேர்ந்தவர் மாத்விப்பு ஹாயக்கிந்தான் சுப்ரூத் லிங்கத்துக்குமின் ஆத்திரையில் சுவன்ன எஃப்எம்ஏக்கு இக்கத்துவன அப்பே சௌர்தயாங்க மமத் ஏவா கேம சுப்ரூத் லிங்கத்துக்குமின் ஆத்திரையின் கௌரவேன் அப்பே செக்மெண்ட்டுக்கு பிளிகாண்ணுமா மம ராசி லோகே ஹத்திரகுணே ஜீவாத்துனத் அப்பே லங்காவட் தீன ஆதிர லங்காவ கென தீன ஏ கக்கும நிசா தமாய் மே வகே மௌராட்டின் கிலோமீட்டர் தாஸ் கானக் ஏத்தைந்தாங் உனத் හැමෝම එක්ක එකතු වෙන්න එන්නේ හැමදාම වගේ අපේ රටේ කාලීන මාතෘකා ස්වර්ණ FM ඔස්සේ බෙදා හදා ගන්නවා අපේ දැනුම අවබෝධය අපේ අත්දැකීම් ලෝකේ විසිරලා ඉන්න අපේ සහෘදයන් එක්ක බෙදා හදා ගන්න එක තමයි අපේ අරමුණ මගේ සෙග්මන්ට් එකෙන් අපි කතා කරන්නේ කාන්තාවන් ගැන අපේ රටේ දරුවන් ගැන කාන්තාවන් විදිහට රටේ ප්‍රගමණයට අපි කොහොමද දායක වෙන්නේ කියන එක. අද කතා කරන්න යන මාතෘකාවත් කාලීන මාතෘකාවක්. ඔබ හැමෝම දන්නවා අපේ රටේ අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වෙනවා පහුගිය දවස් ටිකේම මීඩියා කතා කරේ ඒ ගැන. මම මේ සිදුවීම ගැන කතා කරන්න යන්නේ නැහැ. ඒක උසාවියේ තියෙන කේස් එකක් නිසා කෝට් කේස් එකක් නිසා ඒක ගැන ඕනෑ තරම් ඔබලා අහලා තියෙන නිසා මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. හැබැයි මෙතනදී කාන්තාවක් විදිහට මවක් විදිහට මම කතා කළ යුතුමයි කියන කාරණයක් ගැන තමයි අද මම කතා කරන්නේ. මම කැමති පොඩි අත්දැකීමක් මගේ අත්දැකීමක් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඔයාලටත් මේ වගේ අත්දැකීම් ගොඩක් ඇති. මීට අවුරුදු දෙකකට විතර කලින් මගේ ලංකාවේ ජීවත් වෙන ඥාති සහෝදරයෙක්ගේ පුතෙක් අවුරුදු 19ක දරුවෙක් මෙල්බර්න් වල ඉගෙන ගන්න එනකොට ඒ ඥාති සහෝදරයා මගෙන් ඇහුවා එයාව මගේ ගෙදර නවත්ත ගන්න පුළුවන්ද කියලා. මට ඉන්න අවුරුදු 15ක දුවෙක්. එතකොට එයාට අවුරුදු 15යි මේ පිරිමි දරුවට අවුරුදු 19යි. මම එයාට කිව්වා මම ඒ දරුවට ඉන්න බෝඩිමක් හොයලා දෙන්නම් කෑම බිම් මං උයලාගෙන දෙන්නම්. එයාට විසිට කරන්න පුළුවන් හැබැයි මගේ ගෙදරමට නවත්ත ගන්න බෑ කියලා. මොනියම් හේතුවක් නිසා දෝ ඒ ඥාති සහෝදරයෙකුට කැමති වුණේ නැහැ. අදත් මගෙත් එක්ක අමනාපයි කතා කරන්නවත් නැහැ. හැබැයි අදටත් මම ඒ තීරණය ගැන පසුතැවිලි වෙන්නවත් මොනියම්වත් ගිල්ටි ෆීලිං එකක් නැහැ. මම ඒ දරුවව නවත්ත ගන්න බෑ කිව්වේ අපේ ගෙදර ඉඩ නැති නිසා නෙවෙයි. මගේ අවුරුදු 15ක දුවත් එක්ක තවත් අවුරුදු 19ක පිරිමි දරුවෙක් මගේ ගෙදර තියාගන්න මම කැමති වුණේ නැහැ. ඒ මගේ දරුවගේ වගේම ඒ දරුවගෙත් ආරක්ෂාවට වැඩිහිටියෝ විදිහට අපි තීරණ ගන්න ඕනේ දරුවන් වෙනුවෙන්. ඉතින් අද මම කතා කරන්නේ අපි හිතනවා සමාජයේ අපි සමාජයක් හදන්න ඕනේ දරුවන්ට ආරක්ෂා වෙන විදිහට කියලා. ඒ වගකීම අපිටත් තියෙනවා. අපේ දරුවන් ආරක්ෂා කර ගැනීමේ වගකීම වැඩිපුරම තියෙන්නේ දෙමාපියන් වන අපිට, අම්මල තාත්තල වන අපිට. අපි අම්මල විදිහට, අපි දෙමාපියන් විදිහට දරුවන් කාත් එක්කද ඉන්නේ, කාත් එක්කද කතා කරන්නේ, කවුද අපි ගෙදරට ගෙන්න ගන්නේ, දරුවන්ට ඒ දැනුම තියෙනවද, ඒ දේවල් බලන එක අපේ වගකීමක්. පුංචි කාලේින්දම්ම අපි අපේ දරුවන්ට උගන්වන්න ඕනේ කවුද එයාලට ට්‍රස්ට් කරන්න පුළුවන් කියලා. මේ රටවල නම් පිටරට ජීවත් වෙන ඔයාලා දන්නව ඇති ස්ට්‍රේන්ජර් ඩේන්ජර් කියලා පුංචි කාලේින්දම්ම දරුවට උගන්වනවා. එතකොට අම්මයි තාත්තයි ඇරෙන්න කවුද දරුවට ට්‍රස්ට් කරන්න පුළුවන් කියලා විශ්වාස කරන්න පුළුවන් කියලා ඒ තීරණේ ගන්න ඕනේ අම්මයි තාත්තයි. එතකොට පුංචි දරුවෙක්, ගෑනු දරුවෙක් හෝ පිරිමි දරුවෙක් වැඩිහිටි පුද්ගලයෙක් තනියම දාලා යනවද, තනියම කොහෙවත් යවනවද කියන එක අම්මගේ තාත්තගේ තීරණයක්. මොකද දරුවන්ට ඒ තීරණ ගන්න දැනුම සහ අවබෝධය නැහැ, අත්දැකීම් නැහැ. එයාලා වැඩිහිටියන් වෙනකම් එයාලව රැක බලා ගන්න එක දෙමාපියන්ගේ වගකීම. රැක බලා ගන්නවා කියන එකේ තේරුම කන්න බොන්න දෙන එකයි, අඳින්න පළඳින්න දෙන එකයි, පාසල් යවන එකයි විතරක් නෙවෙයි.
අනිත් දේවල් වලිනුත් ආරක්ෂා කරගන්න එක අපේ වගකීමක්. අපි හැමෝම කැමති දරුවෙකුට උපරිම ආරක්ෂාවක් තියෙන සමාජයක් තියෙනවා නම්. හැබැයි ලංකාව විතරක් නෙමේ මේ රටවල වුණත් ළමයෙකුට ආරක්ෂාව 100%ක් තියෙනවයි කියලා සහතික වෙච්ච එක තහවුරු කරපු සමාජයක් නැහැ. මේක මම කතා කරන්න කැමති පහුගිය කාලේ ගොඩක් කතා වෙච්ච දෙයක් තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන. මේකට ලිංගික අධ්‍යාපනය කියන දේ වැදගත් වෙන්නේ ඇයි කියන එක. ලිංගික අධ්‍යාපනය කියන එක දරුවන්ට දෙන එක හරිම වැදගත්. ඒ වගේම තමයි පුංචි කාලින්දම්ම, ඒ කියන්නේ කින්ඩර් ගාඩන් නැත්නම් මොන්ටිසෝරි කියන තැන ඉඳන්ම දරුවට තමන් ආරක්ෂා වෙන විදිය කියලා දෙන එකත් හරිම වැදගත්. මෙහි පාසල්වල වගේම දැන් ගොඩක් රටවල පාසල්වල සේෆ් ටච් කියන එක දරුවන්ට උගන්වනවා. ඒ කියන්නේ වැඩිහිටියෙක් දරුවව අල්ලන විදිහේ දරුවට මේක සේෆ්ද නැත්නම් මේක අන්සේෆ්ද කියන එක ඩිසයිඩ් කරන්න පුළුවන් වෙන විදිහට දරුවට උගන්වනවා. අපි යුද්ධයට යනකොට වුණත් ඒ සොල්දාදුවෝ යවන්නේ හොඳට ට්‍රේන් කරලා. දරුවෝ වුණත් එහෙම තමයි. මේ අපි සමාජයට දාන්න කලින් සමාජයට යවන්න කලින් එයාලව ඉක්විප් කරන්න ඕනේ, එයාලට උගන්වන්න ඕනේ, එයාලව එම්පවර් කරන්න ඕනේ. ඒකේ ලොකු වගකීමක් ගුරුවරුන්ට වගේම දෙමාපියන්ටත් තියෙනවා. ඒ ඉගෙනුම පටන් ගන්නෙ ගෙදරින්. ලිංගික අධ්‍යාපනයේ වුණත් එහෙමයි. දරුවන්ට ලිංගික අධ්‍යාපනය පටන් ගන්නත් පුළුවන් ගෙදරින්ම තමයි. මොකද දුවෙකුට නම් ඒ දේවල් කතා කරන්න පුළුවන් හොඳම කෙනා අම්මා. පුතෙකුට නම් ඒ දේවල් කතා කරන්න හොඳම කෙනා තාත්තා. ගෙදර තමයි දරුවෙකුට නිදහසේ හැම දෙයක්ම කතා කරන්න පුළුවන් සේෆ් එන්වයරන්මන්ට් එකක් තියෙන හොඳම තැන. තවත් අපි කතා කරන්න ඕන දෙයක් තමයි, හිතන්න ඕන දෙයක් තමයි, දෙමාපියන් හැටියට දරුවන් ඉන්න තැනකට අපි කාවද ගෙන ගන්න කියන එක. ගොඩක් දරුවන් අපයෝජනයට ලක් වෙන්නේ ගෙදරට යන්නේ ළඟම ඥාතියෙක්ගෙන් හරි නැත්නම් ළඟම යාළුවෙක්ගෙන් හරි. කළුතර තියෙනවා පරිවාසයෙන් පාලනය කරන ළමා නිවාසයක්. මේකේ ඉන්නේ ගැහැණු දරුවන්. අවුරුදු 6 ඉඳන් අවුරුදු 18 දක්වා වෙන විවිධ වයස් කාණ්ඩවල දරුවන් 60ක් විතර එතන ජීවත් වෙනවා. ඒ දරුවන්ගෙන් බහුතරයක් අපයෝජනයට ලක් වෙලා තියෙන්නේ තමන්ගෙම ගෙදර ජීවත් වෙන ළඟම ඥාතියෙක්ගෙන් හරි නැත්නම් පවුලේ හිතවතෙක්ගෙන් හරි. ඒ නිසා දෙමාපියන් විදිහට අපි සැලකිලිමත් වෙන්න ඕනේ කවුද අපේ ගෙදරට ගෙන්න ගන්නේ අපේ දරුවන් ඉන්නකොට කියන එක. ගොඩක් වෙලාවට දරුවන්ව අනතුරේ දාන්නේ අපිමයි. අද ලංකාවේ කතා කරන සිදුවීම ගත්තම ඒකේ වින්දිතයා වෙච්ච දරුවට සාධාරණයක් ඉටු වෙන්න ඕනේ කියන තැන අපි හැමෝම ඉන්නවා. අපි හැමෝම සිටිය යුතුයි. හැබැයි දැන් ඒක යන දිශානතිය වෙනස් වෙලාද කියලා මට හිතෙනවා. පහුගිය කාලේ විවිධ ආගම්වල ආයතනවල සිදු වුණ ළමා ලිංගික අපචාර ගැන ගොඩක් වෙලාවට කියවුණා. ඒ වගේදී මිනිස්සු හදනවා ඒ ආගමට නැත්නම් ඒ ජාතියට පහර ගහන්න මේ දේවල් අවස්ථාවක් කරගන්න. ආගම්වත් ජාතිවත් වැරදි කරන්නේ නැහැ. වැරදි කරන්නේ මිනිස්සු. එතකොට ඇඟිල්ල දික් කරන්න ඕනේ ඒ ආගමටවත්, ඒ ජන කොට්ටාශයටවත්, ඒ ජාතියටවත් නෙවෙයි, ඒ වැරදි කරපු මිනිස්සුන්ට. දඬුවම් දෙන්න ඕනේ ඒ වැරදි කරපු මිනිස්සුන්ට. ලංකාව කියන්නේ 1970 වගේ කාලේ ඉඳන්ම සිවිල් යුද්ධවලින් බැටකාපු අතීතයක් තියෙන රටක්. එහෙම හෙම්බත් වෙච්ච රට ආයේ ගොඩනැගෙන්න පටන් ගත්තේ 2009 ත්‍රස්තවාදීන් පරාජය කරාට පස්සේ. ඒත් පහුගිය කාලේ, පහුගිය අවුරුදු 1.5 ඇතුළත
මේ ජනවාර්ගික ප්‍රශ්න ගැන, ජාතිවාදීන් ගැන, ආගම්වාදය ගැන ගොඩක් අපේ රට ඇතුළේ කතා වෙනවා. මට හිතෙනවා කිසියම් පිරිසකට අවශ්‍ය වෙලා තියෙනවා මේ ජාතිවාදී හරි ආගම්වාදී හරි ප්‍රශ්නයක් ඇති කරලා රට ආයෙත් අස්ථාවර කරන්න. අරගල අර්බුද තියෙන රටක් දියුණු වෙන්නේ නැහැ. අරගල අර්බුද නිර්මාණය කරන මිනිස්සු, ඒකින් ජීවත් වෙන මිනිස්සු, ඒක නිසා බලය ගත්ත මිනිස්සු කැමති තමන්ගේ පැවැත්ම සඳහා තව අරගල අර්බුද රටේ ඇති වෙනවා නම්. ඒ වුණාට දැන් ලංකාවට මහන්සි, ලංකාවේ මිනිස්සුන්ට මහන්සි. ලංකාවේ ප්‍රශ්න ඕන තරම් තියෙනවා, අපි විසඳගෙන ඉදිරියට යන්න ඕන. ඒ නිසා මං ඉස්සෙල්ලා කිව්වා වගේ ආගම් වැරදි කරන්නේ, කිසිම ජාතියක් වැරදි කරන්නේ නැහැ. වැරදි කරන්නේ මිනිස්සු. වැරදි කරන මිනිස්සුන්ට නිසි දඬුවම් ලබා දෙන්න අපි එකා වගේ පෙළ ගැහෙන්න ඕනේ. ඒ වගේම තමයි බොරු ජාතිවාදී, බොරු ආගම්වාදී අදහස් පතුරවන ඒවා අවසන් මිනිස්සුන්ගෙන් අපි පරිස්සම් වෙන්න ඕනේ. අපි ඒ ගැටවලට අහු වෙලා ආය අපේ රට විනාශය කරා යන මාවතකට දාන්න හොඳ නෑ. අදත් ඉතින් අපිට ලැබිලා තියෙන කාල වේලාව නොදැනුවත්වම ගෙවිලා ගිහිල්ලා. මම හිතෙනවා මම ඔබට හිතන්නට යමක් එකතු කළාය කියලා. තවත් ලස්සන දවසක, තවත් ලස්සන හවසක මෙල්බර්න් වල ඉඳන් ඔයාලව හමු වෙන බලාපොරොත්තුෙන් මම අද සමුගන්නවා. ඔබ සමග ආයුබෝවන්.

0: ගීත ගායනා කළේ ආචාර්ය රෝහණ වීරසිංහයන්. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ වෙලාව රෑ 9යි විනාඩි 27යි.
1: Streaming live all day every day at pvfm.org.au.
0: මෙලවේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ ඉඳලා මහද්වීප 6කට රටවල් 70කට අරගෙන එන ස්වර්ණමය වැඩසටහන ස්වර්ණ FM වෙත අපි හැමෝම ඉතාමත්ම සෙනෙහසින් ආයිමත් වතාවක් මුළු ලෝකෙ පුරාවටම ඉන්න අපේ ආදරණීයයන් ආයිබෝන් කියලා පිළිගන්නවා. අද දවසේදී ආරාධිත දේශපාලන සාකච්ඡාව කාත් එක්කද කරන්න කියලා අපි මීට පෙර බොහෝ දැනුම් දීම් කළා. අපිට ඉතාමත්ම උණුසුම් ප්‍රතිචාර ලැබිලා තිබුණා ඒ සාකච්ඡාව සම්බන්ධයෙන්. සජීවී සාකච්ඡාවක් කරන්න අපි ලංකාවට යනවා. ශ්‍රී ලාංකීය දේශපාලනයේ කාන්තා චරිතයක්, අභීත කාන්තා චරිතයක්, බය නැතුව ඉදිරියටම යන එඩිතර කාන්තා චරිතයක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර. අපි ඔබතුමියට ආයිබෝන් කියනවා මෙල්බර්න් නගරේ ඉඳලා.
2: ආයිබෝන්
0: කොහොමද මේ

0: මේ දවස්වල ඇත්තටම මේ සෞඛ්‍ය මේ දවස හොඳටම තේරුම් අරන් ඉන්නේ මේ මේ ලෝකේ අර බුද්ධාචාර්ය වහන්සේ දේශනා කරා වගේ සෞඛ්‍ය තරම් උතුම් ධනයක් නෑ කියලා, සෞඛ්‍ය සම්පන්නව ඉන්නවා තරම්. මොකද හේතුව මම මේ හදිසි ශලකර්මයකට භාජනය වෙලා මේ දවස්වල පොඩ්ඩක් විවේක සුවයෙන් නිවසේ ඉන්නේ. ඉතින් පොඩ්ඩක් දේශපාලන වැඩ කටයුතු වලට දැන් සති දෙකක තුනක වගේ තිස්සේ ඉඳන් සහභාගී වෙන්න බැරි වුණා. කොහොමත් තව සතියක් දෙකක් වගේ යනකන් චුට්ටක් ඉන්න වෙනවා නිවසේ පොඩ්ඩක්
1: අපි මේ මේ මෑතකදී දැක්කේ නෑනේ ඔබතුමිය අර ඉස්සර වගේ එළියට බැහැලා කෑ ගහනවා. ඇයි එහෙම දෙයක් මේ දවස්වල කරෙන්නේ නැත්තේ?
0: නෑ ඇත්තටම මම ඉස්සර කිව්වා වගේ මේ පෞද්ගලික මේ සෞඛ්‍ය මේ ගැටලුව වගේම එතනින් එහාට ඇත්තටම ඊට කලින් අපි නොයෙකුත් ලංකාව පුරා යම් යම් රැස්වීම් මාලාවල් කරගෙන ගියා. ඉතින් මගේ බලාපොරොත්තුවක් තියෙනවා නැවතත් කාන්තා මේ සංවිධානය නැවතත් ශක්තිමත් කරලා ලංකාව පුරා ටිකක් පුළුල් කරලා වැඩ කටයුතු කරන්න. ඉතින් වැඩේ තියෙන මෙහෙමයි. දැන් අපේ මම නියෝජනය කරන්නේ සජබ ප්‍රධාන විපක්ෂයේ පක්ෂය. එතකොට දැන් ඔබට මතක ඇති මීට කලින් දැන් මේ වර්තමාන ආණ්ඩුව විපක්ෂයේ ඉන්න අවස්ථාවන් වලදී ගොඩාක් වෙලාවට සෑම අවස්ථාවකම උද්ඝෝෂණ වෘත්තීය සමිති එළියට දාලා, එතකොට ශිෂ්‍ය සංවිධාන උඩ දාලා උද්ඝෝෂණ නිරන්තරයෙන් කරපු සංවිධානයක්. හැබැයි දැන් වැඩේ තියෙන්නේ අර වෘත්තීය සමිති ගත්තත් ශිෂ්‍ය සංවිධානය ගත්තත් ඒ හැම සංවිධානයකම බලය තිබ්බේ මේගොල්ලන්ට නිසා, වර්තමාන ආණ්ඩුවට නිසා. ඒගොල්ලන්ගේ ඒ කියන්නේ සම්පූර්ණයෙන් නිහඬ වෙලා වගේ එකක් පේනවා. එතනදී දැන් අපිට පැහැදිලිවම මේ රටේ පේනවා මෙතෙක් කාලයක් රටේ වෙච්ච ගොඩාක් දේවල් වලට වැඩ කටයුතු කරන්න බැරි වෙලා තිබිලා තියෙන්නේ. ඒ වැඩ කටයුතු කරන්න දීලා නැත්තේ. එහෙම නැත්නම් හොඳ දේවල්, එහෙම නැත්නම් හොඳ රිෆෝම්ස් ගත්තත් එතනින් එහාට තීන්දුව తీරන ගන්නකොට එක එක රට වල සමග ගිවිසුම් ගත වෙද්දී මේ හැම දෙයකදීම විරුද්ධ වෙච්ච කණ්ඩායම අද ආණ්ඩු බලයේ ඉන්නකොට අපිට පැහැදිලිව පේනවා ඇත්තටම මේ රටේ ගොඩාක් දේවල් කරගන්න බැරි වෙලා තියෙන හේතුව මොකක්ද කියලා. හැබැයි අපිට අපේ නායකය ඇතුළු අපි කණ්ඩායම කල්පනා කරන්නේ අපි විපක්ෂී කාර්යභාරය කරන්න ඕනේ වගේම තමයි රටේ ජනතාව මේ වෙලාවේ ඒ කියන්නේ එළියට බැහැලා එහෙම නැත්නම් කියන්නේ මිනිස්සුන්ට මහන්සි පැතු. ඇත්තම කතන්දර ඒකයි. දෙක පාරක් මිනිස්සු එළියට බැහැලා 2022 තියෙන ආණ්ඩු පළවහැරලා ජනාධිපති පළවහැරලා අපිට අන්තිමට ඇත්තම දැන් මම දැන් මේ අවස්ථාවෙත් නඩු දෙක තුනකට මුණ දෙනවා. ඒ අවස්ථාවේ කරපු අන්තිමට අපිට නඩු විතරයි ඉතුරුනේ කියන තත්ත්වෙට පත් වෙලා තියෙන. මොකද හේතුව තමයි මේ මම මේ ආණ්ඩුව ඵලයට ආවමත් ඒක කිව්වා. මේ වර්තමාන ජනාධිපතිතුමාට හැකියාවක් තියෙනවා නම් මේ විශේෂයෙන් මේ ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරු පවා ඒ සියලුම ශිෂ්‍ය සංවිධානවල එහෙමත් නැත්නම් වෘත්තීය සමිතිවල ගොඩක් අය පහුගිය අරගලයට මුණ දීලා ඒ නඩු වලට ඉන්න කට්ටිය ඉන්නවා. පුළුවන් නම් පොදු සමාවක් දෙන්න කියලා පවා. මොකද හේතුව මේ හැමෝම එක්තරා එක කාරණයක් වෙනුවෙන් එළියට බැහැලා ඒ අවස්ථාවේ පක්ෂපාත ભેදයකින් තොරව රටේ තිබ්බ පාලනය වෙනස් කරන්න එළියට බැහැපු කට්ටිය. හැබැයි දැන් මේ දෙයක් එහෙම දෙයක් වෙන්න පාටක් පේන්නේ නැහැ. ඉතින් අන්තිමට මට කියන්න තියෙන ඇත්තම මේ අවස්ථාවේ අර අපි විපක්ෂයේ කාර්යභාරය සිද්ධ කරනවා වගේම මම හිතනවා මේ මෙතෙක් කාලයක් සියලුම ආණ්ඩුවලට වැඩ කරන්න නොදී ඒ තිබ්බා තියාගෙන ආවන යම්කි සංස්කෘතියක්. ඒක මෙතනින් ඉවත් වෙන්න ඕනේ. කියන්නේ විපක්ෂයක් තියෙන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණ විපක්ෂයක් තියෙන එක. ඒ වගේම ප්‍රබල විපක්ෂයක් වෙන්නත් ඕනේ ඒක. හැබැයි කරන කියන හැම එකටම මේ ජනතාව එළියට බසලා වැඩ කටයුතු වලට මේ බාධා කිරීම මම නම් කියන්නේ කිසිම දෙයකින් කිසිම විපක්ෂයකින් සිදු විය යුතු නෑ. හැබැයි මේ අවස්ථාවේ මේ ගල්ලංගුරු වංචාව ගත්තොත් එහෙම, කන්ටේනර් 323 වංචාව ගත්තොත් එහෙම, එතනින් එහාට ඔස්ට්‍රේලියාවේ ගිඩුමකට බැර වුණා මේ ඩොලර් මිලියන ලක්ෂ 25ක්. ඉතින් මේ කාරණා ඔක්කොම අරගෙන බැලුවයින් පස්සේ මේ අවස්ථාවේ ජනතාව තවමත් මට පේනවා තවමත් මේකේ බලපතලකම තේරුම් අරන් නැහැ. ඒකට හේතුව තමයි මම ඔබට මේක හරියටම පැහැදිලි කරලා කියනවා නම් ගිය සැරේ අරගලේ පටන් ගන්න ප්‍රධාන හේතුව බවට පත් උනේ අපේ මිනිස්සු යම්කිසි කම්ෆර්ට් ලෙවල් එක ජීවත් වෙන උදාහරණයක් විතරය මේ මධ්‍යම පාන්තික ඉර පාන්තික කට්ටියට තමන්ගේ කියන්නේ තමන්ගේ ඇඟිලි අපිට කියන්නේ නිකන් දැක්ක අතේ ඇඟිලි වලට මේ පාවිච්චි කරන ෆෝන් එකේ වයිෆයි එක නැති වෙනකොට, කියන්නේ අර පහසුව නැති වෙනකොට, එහෙම නැත්නම් කම්ෆර්ට් සෝන් එකෙන් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනකොට, ඒසී එක නැති වෙනකොට, ඔය හැම කාරණාවක්ම නිසා පොඩ්ඩක් ඉහළ පැලැන්තිය

0: මධ්‍යම පාන්ති කටිපඩ කෙල්ලුණා. අපේ රටේ මිනිස්සු පහල පැලැන්තියම නැත්තම් දුප්පත් මිනිස්සු එදත් අරගලයකට අදත් අරගලයක ඉන්නේ. ඒ කියන්නේ එදත් ඒ මිනිස්සුන්ට තිබු ප්‍රශ්න ටික තාමත් ඒ විදිහට ඒවා විසඳිලා නැහැ. හැබැයි මධ්‍යම පාන්තික සහ ඉහළ පාන්තික කට්ටියට අරගලය කියන දේ ගොඩක්ම ඒ කියන්නේ ඒ ගොඩක් මේකට ෆන් කරන්න එළියට බහින්න මේ හැම එකම මේකේ නායකත්වය අතර ගන්න මූලික හේතුවනේ ඒගොල්ලගේ කම්ෆර්ට් සෝන් එක පොඩ්ඩක් හෙල්ලුණා 2022. හැබැයි වර්තමාන ජනාධිපතිතුමා පැහැදිලි වේග තේරුම් අරගෙන තියෙනවා ඒ මේ යමක් අරගලයක් පටන් ගත්තම වුණත් ඒක සස්ටේන් කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? ඒ කියන්නේ හැම වෙලාවෙම අපි එදා ඉඳන් දැක්ක මොන ආණ්ඩුව ආවත් අරගලයක් කරන මේ පීඩිත පන්තියේ මිනිස්සු එදත් අරගලයක් කරා අදත් අරගල කරනවා. ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳිලත් නැහැ. හැබැයි ඒගොල්ලන්ට දීර්ඝ කාලීනව මේක අරගෙන යන්න හැකියාවක් තිබ්බේ නැහැ. ඒකට හේතුව තමයි ඒගොල්ලන්ට මේක දීර්ඝ කාලීනව පවත්වාගෙන යන්න තරම් ආර්ථික හැකියාවක් ශ්‍රමයේ දායකත්වයක් දෙන්නේ නැහැ. වෙලාව දෙන්නේ නැහැ. කිසි දෙයක් ඒගොල්ලන්ට හැකියාව තිබුණේ නැහැ. ඒගොල්ලෝ ජීවන අරගලයකින්. හැබැයි මේකට අරගලයේ මේ ඉහළ පැලැන්තිය සහ මධ්‍යම පාන්තිකයෝ එකහු වුණාට පස්සේ මේකට වියදම් කරන්න කට්ටිය ඉන්නවා. එතනින් එහාට මේක සස්ටේන් කරලා යන්න පුළුවන්. දැන් මේ වර්තමාන ආණ්ඩුව තේරුම් අරන් ඉන්න මේ අරගලයක් පටන් ගන්න මේකට නැවතත් පණ දෙන්න ඉහළ පලාන්තිය සහ මධ්‍යම පාන්තික කට්ටිය තමයි මේක කරනවා නම් පණ දෙන්න පුළුවන්. මොකද පොඩි මිනිස්සු හැමදාම කෑ ගහනවා. හැබැයි ලස්සනට අනුරු කුමාර දිසානායක මේ වෙනකොට ඒ කට්ටිය බැලන්ස් කරන් තියෙනවා. ඉතින් ඒ නිසාද මම කියන්නේ මේ වෙලාවේ අපි හිතපුවා අපි කණ්ඩායමක් අරගෙන ඊට බැස්ස කියලා මේක සස්ටේන් කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා. අන්න ඒක තමයි ඇත්තම කතන්දරේ.
1: හිරුනිකා, දැන් අනුරු කුමාර දිසානායක ජනාධිපතිතුමා බවට පත් වෙලා අවුරුදු දෙකකටත් ලං වෙන්න ඔන්න මෙන්න මේ වෙනකොට රටේ තත්ත්වය පිළිබඳව අපි ඔබෙන් අහන්න කැමතියි. මොකද අපි පිට රටවල ඉන්නකොට අපිට ලැබෙන ප්‍රවෘත්ති සහ ඔබ භූමියේ පය ගහලා ඉන්නකොට ලැබෙන ප්‍රවෘත්ති අතර පරස්පර වෙනසක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඔබ ගෘහණියක්, අම්මා කෙනෙක්, ගෙදර ප්‍රශ්න ඔක්කොම ඔබේ කරපිට තියෙන්නේ සහ රටේ ඉන්න අනිකුත් කාන්තාවන් ඔබට ඇවිල්ලා තමයි ප්‍රශ්න බොහෝ වෙලාවට කතා කරන්නේ. කොහොමද මේ වෙලාවේ ගෘහණියක් විදියට, අම්මා කෙනෙක් විදියට මේ ප්‍රශ්න දැනෙන්නේ?
0: ඇත්තටම මම දැන් ඇත්තටම මම තමයි එදට බඩු ගන්න හැම එළියට යනකොට යන්නේ යනකොට තියෙන එදා අපි යම් කිසි අත්‍යවශ්‍ය භාණ්ඩ වලට වියදම් කරපු මුදල හා ඊට වඩා ඒ ගුණක මුදලක් අද වියදම් කරන වෙලාව තියෙන ගොඩක් වෙලාවට දැන් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මිනිස්සු දැන් ගොඩාක් අර දැන් මේක මේ ඉවස ගන්න බැරි තත්ත්වයකට 2022 ගියානේ. ගියාට පස්සේ මිනිස්සුද තවත් මිනිසුන්ගේ දරා ගැනීමේ හැකියාව තවත් උරගා බලපු අවස්ථාවන් ඒක. එතකොට දැන් අපි යුද්ධයකට මුණ දීපු ජාතියක් විදියට අපේ රටේ මිනිස්සු කොයි අවස්ථාවේ වුණත් හැම වෙලාවෙම ඉවසපු ජාතියක්. හැම වෙලාවෙම අන්තිම මොහොත වෙනකම් පිපුරුවේ නැහැ. ඒතර 2022 ඒක තවත් ඇදුනා. ඒ කියන්නේ තවත් ඒ ඉවසීමේ සීමාව පන්නලා බැලුවා. මම කියන්නේ දැන් වුණත් මිනිස්සු මේ ඉවසගෙන ඉන්නේ තාමත් මිනිස්සුන්ට මේක දරාගෙන ඉන්න කොහොම හරි උත්සාහ ගන්නවා. දැන් බලන්න මම මගේ දැන් පෙට්‍රල් මිල ඉහළ දාපු එකෙන් පැතුම් දැන් මට වුණත් හරිම අතිශය අපහසුයි. අපි පාවිච්චි කරන වාහනවල කියන්නේ මගේ මොන වාහනයට වුණත් අර ගෙව්වා වගේ දෙගුණයක් ගෙවන්නලා තියෙනවා. ගෑස් එක අද වෙනකොට 7000ට කිට්ටු වෙනවා ගෑස් එකක්. ඉතින් ගෑස් එකක් 7000ට කිට්ටු වෙනවා කියලා කියන්නේ ඒක තුන් වෙලම උයන ගෙවල් වල එහෙම. ඉතින් ඒක හරි අපහසුයි. ඒ වගේම දැන් අනෙක් පැත්තේ විදුලි බිල ඉතාමත් ඉහළට නංවලා තියෙනවා. ඉතින් මේ කාරණා ඔක්කොමත් එක්ක ඔයා කියන්නේ සාමාන්‍යයෙන් අඩුව ගන්න බිල් ටික හරි අඩු කරලා තිබ්බනම් ඉතින් එදා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල වැඩි වුණත් ජනතාව යම් කිසි තුරකින් දරා ගනි. ඒ වුණාට මේකේ තියෙන තරුණු ප්‍රශ්න තමයි අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ අර මේකෙන් හැම සමාජ මට්ටමකම කෙනෙක්ට බලපාලා තිනවා. දැන් අන්තිමටම දුප්පත් කෙනෙක්ට ගිහිල්ලා ඒගොල්ලෝ නෙට්ෆ්ලික්ස් බලන්නේවත් TV බලන්නේවත් එතනින් එහාට ලොකුර පෙට්‍රල් වලට වියදම් කරනවා තරම නැති වුණත් ඒගොල්ලන්ට ලැබෙන ආදායමේ ප්‍රමාණය හැටියට ඒගොල්ලන්ගේ බඩු මිල වැඩි නම් එහෙම ඒත් දරා ගන්න අමාරුනේ. එතනින් එහාට ඊට පස්සේ මධ්‍යම පාන්ති කියලා පාන්තික කියන ඔය හැම තැනකටම ගියාම ඒගොල්ලන්ගේ අවශ්‍යතාව වැඩි. අවශ්‍යතාව වැඩි වෙන්න පඩිය ගොන තරයක් ලැබෙන ආදායම වැඩි වෙලා නම් ප්‍රශ්න නැහැ. ආදායම වැඩි වීමකුත් නැහැ. දැන් ජනාධිපතිතුමා ඇත්තටම ප්‍රකාශ කරලා තිබ්බා එයාගේ මේ මැතිවරණ පොරොන්දුවක් තමයි අවුරුද්දකට දෙපාරක් රජයේ සේවකයන්ගේ පරිවැරි කරනවා කියලා. ඉතින් මෙවැනි කාරණා ගොඩාක් එතුමා විශාල පොරොන්දු රාශියක් ලබා දීලා ඒ වගේම තමයි විදුලි බිලෙන් මේ තුනෙන් එකයි ගෙවන්න වෙන්නේ කියලා කිව්වා. ඉතින් එහාට පෙට්‍රල් බාන මිලට ලැබෙනවා කියලා කිව්වා. ඒ වගේ නොයෙකුත් කතන්දර කිව්වා. ඉතින් මේ දැන් වැඩේ තියෙන්නේ දැන් මේ ලෝක යුද්ධයේ ඔක්කොමත් එක්ක ප්‍රශ්න ගැටලු ඇති වෙලා තියෙනවා තමයි. හැබැයි මෙතන තියෙන එක කලමනාකරණය කරගෙන යෑමේ අඩුපාඩුවස දක්ෂිය නැතිකම මට පේන්නේ. කියන්නේ දැන් එකට හොඳම උදාහරණේ දැන් වර්තමාන මේ ආණ්ඩුවට මේ ආණ්ඩුවේ හිටපු කට්ටිය මීට අවුරුද්දකට දෙකකට කලින් අපිට කවුරුත් එපා කියලා කියපු කට්ටියම අද වෙනකොට දක්ෂයන්ට එන්න කියලා ආරාධනා කරනවා. මොකද ඒකට හේතුව කලපුරුද්ද පළපුරුද්ද නැතිකම ඇත්තරම.
1: හොඳයි, අපි මේ හිරුණිකා ඔබ අර තැන් දෙක තුනකදීම 20යි 22 ගැන මතක් කරානේ, අරගලයක් ගැන මතක් කරානේ. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. මොකද හැමෝම මේ ගෝල් ෆේස් අරගලය ගැන තමයි කතා කරන්නේ. හැබැයි ගෝල් ෆේස් යන්න කලින් ඔබ ඇතුළු කණ්ඩායම තමයි මේ අරගලය පටන් ගන්නෙ. ගෙවල් ඉස්සරහට ගිහිල්ලා ඒ ගෙවල් වලට ඇතුළු වෙන්න ට්‍රයි කරනවා, ඊට පස්සේ කෑ ගහනවා, කාන්තාව එක් කරගෙන යනවා. පොඩ්ඩක් අපි මේ මතකය ආයමත් අලුත් කරමුද? මේ ඔබ හීනකින්වත් හිතුවද ඒ අරගලය මේ වගේ තැනකින් අද තියෙන තැනකින් ඉවර වෙයි කියලා?
0: ඇත්තම නෑ. ඒක සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ අපේ වර්තමාන අපේ නායකතුමා ඇතුළු කණ්ඩායමත් වග කියන්න ඕනේ. මම නම් කියන්නේ මේ වෙලාවේ අර අතර දීපුතේ කරර දාගන්න බැරි වෙලා බැරි වෙච්ච අවස්ථාවක් ඒක. ඒ කියන්නේ දැන් ඇත්තටම බලන්න අරගලේ අවසන් වෙච්ච ගමන් රනිල් වික්‍රමසිංහ මහත්තයා එන්න කලින් ආරාධනා කරන්නේ අපේ නායකතුමාටත් එතුමා මේ වෙලාවේ එක්ක පාර ගන්න තිබ්බා. අරගලේ වාසිය රනිල් වික්‍රමසිංහ මහත්තයා හම්බුණා. එතුමා ඇත්තටම වැඩක් කරලා පෙන්නුවා. එතුමාගේ ඉස්සරහට ගිහලත් මං කෑ ගැහුවා. හැබැයි එතකොට අපි මේ වෙලාවේ එතුමාට විරුද්ධතාවය දැක්කුවේ රටේ මිනිස්සු ප්‍රතික්ෂේප කරලා තියෙන කණ්ඩායමක නායකත්වය දීම සම්බන්ධයෙන්. ඒ කියන්නේ එතුමා ඇවිල්ලා තනි පුද්ගලයෙක් විදිහට ඇවිල්ලා පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න කණ්ඩායමක නායකත්වය දීලා රට බංකොලොත් කරපු කණ්ඩායම කොහොමද ආයතනශරය රට ගොඩ ගන්න කියන ප්‍රශ්නේ තමයි අපිට තිබෙන්නේ. ඒ නිසා තමයි එතුමාගේ කේස් රාර කියලා කෑගැවෙ. හැබැයි එතුමාගේ තියෙන දක්ෂතාවය මත අපි වැඩ කරන්න බෑ කියලා හිතුව මිනිසුන්ගෙන් ඈ වැඩ අරගෙන පෙන්නුවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කාංචන ඇමතුමා මේ කවුද අපේ සේමසිංහ ඇමතුමා හරිනම් මනෝෂල මේක ඔක්කොම ගොඩක් වැඩ කරා. එතකොට ඒ වැඩ කරා වගේම තමයි අවුරුදු දෙකක් ඇතුළත මේ එයා මිනිස්සු තිර වුණා තමයි. හැබැයි දැන් අපි මොනවා වුණත් මේ තවමත් මේ ආණ්ඩුව යන්තම් හරි මේ කරගෙන යන්නේ එතුමා බණ්ඩාගාරයට එකතු කරපු මුදලයි මේ ඔක්කොමත් එක්ක. ඉතින් ඒ සමා ඒ වගේම තමයි ඩොලර් එක එතුමා පහළට බස්සපු විදිහ. ඒ කියන්නේ අතුරු එතුමා තවමත් මම දැක්ක මහින්දමරුවිර එතුමා කියලා තියෙනවා. එතුමා තවමත් පාලන බලයේ හිටියන සමහර ඩොලර් එක රුපියල් 250ට බස්සන්න උනත් හැකියාව තිබ්බ. මොකද ඒ තරම් එතුමා දැන් ඒ කියන්නේ මේ පළපුරුද්දත් එක්ක එතුමාට තියෙන දැනුමත් එක්ක එතුමා මිනි කියන්නේ එතුමා හරි රිලැක්ස් එකේ අනික් අයගෙන් වැඩ ගත්තා. ඒක ඉතින් ලස්සනට කරා. ඉතින් ඔය ඔක්කොම කාරණාත් එක්ක ඊට පස්සේ එතුමා එච්චර වැඩ කළත් එතුමා අවුරුදු දෙකක් ඇතුළත මේක ගොඩ දාලත් ඒ වුණාට මේ වර්තමාන ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායම මිනිස් තෝරගත්ත ඒක නම් සම්පූර්ණයෙන් ඇත්තටම අපේ කණ්ඩායම් දෙකම වගේ යනවානේ. අපේ දෙගොල්ලොම තරහ වෙලා පැත්තකට වෙච්ච එකෙන් ඒ ගොඩාක් අය මේ ඉච්ඡාබංගත්වයට පත් වෙලා ඡන්ද දාන්න කියේ නෑ. ඉතින් ඒකත් එක ලොකු ප්‍රශ්නයක්. එතකොට ඒ කණ්ඩායම් දෙකේ ඡන්ද දෙකකට බෙදුනයින් පස්සේ ඉතින් මෙතුමා සුළුතරයකින් හරි ජනාධිපති වුණා. දැන් වැඩේ තියෙන්නේ මෙතුමා ජනාධිපති වෙන්න කලින් දීපු පොරොන්දු ඇත්තටම අපි එතකොටත් දැනගිට මේ ප්‍රායෝගික පොරොන්දු නෙවෙයි කියලා. හැබැයි වැඩේ තියෙන හද වෙනකොට විපක්ෂයක් පේන්න නැහැ. හැබැයි අද විපක්ෂය වෙලා දින්නේ අනුර කුමාර මැතිතුමා ජනාධිපති වෙන්න කලින් කියපු මේ අනුර කුමාර තමයි විපක්ෂය. කියන්නේ විපක්ෂය ජනාධිපති ඒක නේද වෙලා තියෙන්නේ. ජනාධිපතිකම කරන ගමන් එතුමා මීට අවුරුදු විපක්ෂදායකකම කරන්නෙත් එතුමා. මීට අවුරුදු දෙකකට කලින් එතුමා කියපු කතා ටිකම දැම්ම නම් එතුමත් එක්කම සංවාද දෙකට ගියනම් මේක ලස්සට ඒක පෑදිලා ජනතාවට පේනවා. ඒකයි මෙතන තියෙන කනගාටු තත්ත්වය. කියන්නේ ඒක විහිළුවබ්බවට පත් වෙලා තියෙන්නේ මොකද අනුර කුමාර දිසානායක මැතිතුමා මීට අවුරුදු දෙක තුනකට කලින් කියපු හැම කාරණාවක්ම අද ඉතාමත් කිටි කාලයක් ඇතුළතදී එතුමාගේ ක්‍රියාකලාපයත් එක්ක ඒක සම්පූර්ණයෙන් අනිත් පැත්තක හේල. දැන් එතුමා මේ අවස්ථාවේ කියන හැම දෙයකටම යම්කිසි පරස්පර දෙයක් එතුමා විපක්ෂයේ ඉන්නකොට කියලා තියෙනවා. ඉතින් මේ කාරණා ඔක්කොමත් එක්ක මේ දරුණු මෙහෙමයි. දැන් මේ යන විදිහට මේ අවුරුද්ද ඉවර වෙනකන් වගේ කොහොම හරි කොක් හරි බැලන්ස් එකක් කරගෙන යයි. හැබැයි මං හිතනවා ගොඩාක් වෙලාවට ඊළඟ අවුරුද්ද මේ ඉතාමත් හරිම මේ අවිනිශ්චිත අවුරුද්දක්නේ. මොකද අපිට ණය ටික ගෙවා ගන්න තියෙනවා වගේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. තව වෙනකන් හරියට මේගොල්ලෝ කොච්චර කිව්වත් තාම හරියට ඉන්වෙස්ටර්ස් ටික ලංකාවට ඇවිල්ලා නැහැ. හරියට ලංකාවට ඉන්වෙස්ට් කරලා නැහැ. ඉතින් මේ කාරණා ඔක්කොමත් එක්ක ලොකු ගැටලුවකට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඒකයි කියන්නේ මං හිතන්නේ දැන් මං දැක්ක ගොඩාක් නිවුස්වල යනවා ගමන් දැන ඒකේ සත්‍ය සත්‍ය අසත්‍යතාවය මේ ජනාධිපතිතුමා මෙහෙම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක සාකච්ඡාවක් එමත් තිබිලා තියෙනවා කියලා ඒ වගේම තව මම දැක්ක තව තැනක මේ වයිති කොච්චර දුරට ඇත්තද නැත්ද දන්නේ නැහැ හැබැයි මම දැක්ක රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක තව 14ක් එනවා ඒ වගේ නොයෙකුත් කතා ඉතින් මේ වගේ කතා ඇයි මේවා උත්පාදනය වෙන්නේත් ඇත්තටම මේ වර්තමාන ආණ්ඩුවේ තියෙන දුර්වලතාවය නිසා ඕන් ශක්තිමත් විදිහට මේ වැඩ ටික කරගෙන ගියා නම් වෙනතෙක් මානකේ ඔවුන්ට ඔවුන්ට බලපෑමක් ඇති කරන්න පුළුවන් කෙනෙක් ගැන කතා වෙන්නේ නැහැ නැත්තරම
1: ඉරුනිකා මේ වෙලාවේ අපි අර hina වෙලා කතා කරාට නමුත් සමහර කෙනෙක් කියනවා මේ වෙලාවේ විපක්ෂය දුර්වලයි කියලා. දැන් ඔබතුමා ඔබතුමගේ නායකයා තමයි විපක්ෂ නායක විදිහට වැඩ කටයුතු කරන සජිත් ප්‍රේමදාස මහත්මයා. හැමෝම හිතන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ක්‍රියාකලාපයේ දුර්වලයි මේක ඉතාමත්ම හොඳ මොහොතක් එතුමාට ශක්ති සම්පන්නව ඇවිල්ලා ආයමත්තතාවක් ෆයිට් බෑක් එකක් දෙන්න. නමුත් පොඩ්ඩක් දුර්වල හින්දා මේ වැඩේ වෙන්නේ නැහැ කියලා. ඒ චෝදනාවට ඔබ කොහොමද උත්තර දෙන්නේ?
0: මෙහෙම එක එක දේශපාලකම දේශපාලනය කරන විදිහ වෙනස්. අපිට නිරන්තරයෙන් සජිත් ප්‍රේමදාස මහත්මයා කියන කතාව තමයි මොන දේ වුණත් රටක ආණ්ඩුව ආවෙන් පස්සේ ආණ්ඩුව වැරදි කරනවා ආණ්ඩුව අතින් අඩුපාඩු වෙනවා අපි ඒව පෙන්වන දෙනවා වගේම අනිත් පැත්තේ රට වැටෙන දෙන්න හොඳ නැහැ කියලා. දැන් එතුමා හැමදාම විශ්වාස කරන දෙයක් තමයි එතුමා හැමදාම අපිට කියන්නේ මේ මේ culture එක මේ යම් කිසි ආණ්ඩුවක් ඇවිල්ලා වැඩ කරගෙන යනකොට මිනිස්සු පාට බැසලා රට අඩාල කරන මේ culture එක මේ දැන් මේගොල්ලන් ආණ්ඩු ගත්තනේ මෙච්චර කාලෙ මේගොල්ලෝ මේක කරේ. ඒතර මේ culture එක මෙතනින් නවත්තමු. අපි මේක අපි මේ ප්‍රෝග්‍රෙසිව් ගේම නැත්තම් අපි ඉදිරිගාමි මේ විපක්ෂයක් විදියට අපි ආදර්ශයක් දෙමු ජනතාවට. ඒ කියන්නේ හැම වෙලාවෙම මේක මේ පාර්ත බහලා කෑ ගහලා විතරක් නෙවෙයි නොයෙකුත් ආකාරයට අපිට විපක්ෂ කාර්යභාරය කරන්න පුළුවන්. උදාහරණයක් විදියට දැන් බලන්න මේ ජයකොඩි මහත්මයාට හිට අමාත්‍යතුමාට අපි ගෙනව විශ්වාස භංගයට හැමෝම එතුමාට දුන්නත් ඡන්දේ අන්තිමට එතුමාට සිද්ධ වුණානේ තමන්ගේ ධූරේ යන්නේ කියලා. අපි මැදයක් හදුවා රටේ තුලේ මෙතුමා මේ ධූරයට සුදුසු නැහැ කියලා. ඉතින් එහාට කතානායකතුමා ගත්තත් ඉතින් හිටපු කතානායකතුමා ගත්තත් ඉතින් එහාට ගන්නකෝ දැන් කෙහෙලිය රඹුක් වල මෙතුමාට උනත් අපි ඒ වෙලාවේ අපි ඔහු ජයග්‍රහණය කරත් අද වෙනකොට ඔහු චුද්දේ බවට පත් වෙලා ඔහු තවමත් නඩු මාර්ගයට ගිහිලා තියෙනවනේ. ඒත් මේ වගේ කාරණා හැම නිරන්තරයෙන් අපි විපක්ෂයේ භූමිකාව පාර්ලිමේන්තු තුරත් පිටතත් කරලා තියෙනවා හැම වෙලාවෙම. දැන් මේ අපි ඒකයි කියන්නේ දැන් අපි යම් කිසි දැන් ඉතාමත් ලොකු මර්ධනකාරී තත්ත්වයකුත් තියෙනවනේ මේ වෙලාවේ රට ඇතුළේ. කියන්නේ ඇත්තටම මේ අනුකමත් සාරයක මතම ඇතුළු මේ කණ්ඩායම සහ මේ ආණ්ඩුව විශේෂයෙන් දන්නවා පළවෙනියටම යම්සි දෙයක් නැගිටගෙන එනකොට ඒක මුලින්ම කපලා දාන්න. මොකද ඒගොල්ලන් ඒකේ එක්ස්පීරියන්ස් කරපු ලපින්ද ඒගොල්ලෝ ඒ වැඩේ කරලා තියෙන නිසා. එතකොට මෙවැනි අවස්ථාවක ජනතාව අමාරු දාන්න අපිත් එක්ක යන පාක්ෂිකය වුණත් කවුරුත් ලැස්ති නැහැ මේ වෙලාව හිරගෙවල ලඟින්ද. ඒක ඒ කාරණා ඔක්කොමත් එක්කම ඇයිද විපක්ෂ නායකතුමා සිරු දෙනාගේ ආරක්ෂාවත් බලන ගමන් එතුමා කියන්නේ අපි ආදර්ශවත්. ඒ කියන්නේ අපි මෙත් අපි එයාට එතුම හැබලම කියන්නේ මට මේ පාර්ලිමේන්තු කල්චර් එක පාර්ලිමේන්තු වේ තියෙන සංස්කෘතිය සහ මේ රටේ තියෙන දේශපාලන සංස්කෘතිය වෙනස් මාර්ගයකට. ඒ කියන්නේ උගත් බුද්ධිමත් දිනුන් රටවල තියෙන දේශපාලන විදිහට හදන්න ඕනේ. ඒක අපි ආදර්ශයක් දෙමු කියන එක තමයි එතුමා නිරන්තරයෙන් කියන්නේ.
1: හොඳයි අපි මේ වෙලාවේ මේ කතා කරමින් ඉන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියත් එක්ක. ශ්‍රී ලංකාවේ සිට සජීවීව තමයි අය අපිත් එක්ක මේ වෙලාවේ දුරකථනයෙන් එකතු වෙන්නේ. මෙල්බන් නගරේ ඉඳලා මහද්වීප 6කට රටවල් 70ක අපේ ආදරණීය අසන්නන් වෙනුවෙන් ඇගේ හඬ අවදි කරන මොහොතක්. හිරුනිකා මම මෙහෙම දෙයක් ඔබෙන් අහන්නම්. දැන් ඉදිරියට මේ දේශපාලනය කරගෙන යනකොට අපිට පේනවා නායකයෝ එනවා, අලුත් නායකයෝ බිහිවෙමින් පවතිනවා. ඔබගේ විපක්ෂ නායකතුමාත් ඇතුළුව කොහොමද ඉස්සරහට ඔබට පේන්නේ මේ රැල්ලක් වගේ දෙයක් පේනවද?
0: මොකද්ද මට ඒ ටික ඇහුන්නේ.
1: ඔය කියන්නේ දැන් ඔබට පේනවාද මේ වෙලාවේ යම් කිසි නායකයෙක් වටේට රැල්ලක් වගේ දෙයක් නිර්මාණය වෙනවා? එහෙම නැත්නම් තාමත් ඒ දෙයකට ඉඩක් තියෙනවද, ඉඩක් නැද්ද? කොහොමද අපේ රටේ ඉදිරි දේශපාලනය?
0: මම ඇත්ත වශයෙන්ම දැන් ඔබතුමාගේ කෙලින්ම අහන්නේ නාමල්ට රැල්ලක් හැදෙනවද කියන එකනේ අහන්නේ. මේ මයත්තම කතන්දරේ මේ වෙලාවේ වැඩිම බලය අවස්ථාවේ පාර්ලිමේන්තු ඇතුලේ වැඩිම බලය තියෙන්නේ සහ ජනතා බලය තියෙන්නේ සමගි ජන බලවේගෙට. නම රාජපක්ෂර බලයයි, හැබැයි දැම්ම නෙවෙයි එතුමා. මම අවංකම ඔබත් එක්ක කතා කරන්නේ, එතුමා තවත් ගොඩාක් පරිණත වෙන්න ඕනේ. කියන්නේ මේ දේශපාලනය ඇතුලේ 20-29 නෙවෙයි ඔහුගේ අවුරුද්ද කියලා මට හිතෙනවා. එතුමාට නැවතත් බලයයි. ඒ කියන්නේ මෙහෙමයි, දැන් ඔය මේගොල්ලන් ඒක බලයේ එන එක නැති එක තීරණය කරන්න ඕනේ මේ වර්තමාන ආණ්ඩුව ක්‍රියාකලාපේ. වර්තමාන ආණ්ඩුව ගොඩාක් දේවල් රාජපක්ෂ කඳවුරට විරුද්ධව කිව්වනේ. ඒ කියපු කාරණා සියල්ලක්ම මේගොල්ලන්ට ඔප්පු කරගන්න බැරි බැරි වුණොත් එහෙම සම්පූර්ණයෙන්ම වර්තමාන ආණ්ඩුව නැවත සියතුන්ට බහිනවා. ඒ වගේම තමයි නාම රාජපක්ෂලා ගැන විශාල අනුකම්පාවක්, රාජපක්ෂ කඳුර ගැන විශාල අනුකම්පාවක් රටේ මිනිසුන්ට ඇති වෙනවා. ඒක නවත්තන්න බෑ. එතකොට මතක තියාගන්න ඕනේ නාම රාජපක්ෂලා ගාව තිබ්බ ඒ ඡන්ද ටික තමයි මේ වර්තමානයේ මේ ආණ්ඩුවට හැදලා තියෙන්නේ. දැන් එකින් එක එකින් එක ඒක අපේ කඳුරට එන්නේ නැහැ. ඒක නැවතත් නාමල් ගාවටම තමයි යන්නේ. හැබැයි නා අර

0: දැන් ඔය අඹගෙඩියක් වුණත් කාබයික් ගහලා හදනවට වඩා පැතුම් හොඳ ඒක තව ටිකක් හොඳටම ඒක පරිපූර්ණ අඹගෙඩියක් වෙනවා නන්නේ. එතකොට එතුමා තවමත් ගොඩක් එතුමාට වයස තියෙන ඕන තරම් එතුමාට හොඳ මහින්ද රාජපක්ෂගේ පුතා. එතකොට මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ඕන තරම් කඩයමක් ඉන්නවා එතුමාව ග්‍රූම් කරන්න. ඉතින් ඒ හින්දා මං හිතන්නේ තවත් ඒ වගේම තමයි ජාත්‍යන්තර සම්බන්ධතා තවත් හදාගෙන ඔය කාරණා ඔක්කොමත් එක්ක සමහරට මේ ජයජයවර්ධන මහත්තයත් කියලා තිනවා දේශපාලනේ වුණා අතු මේ දේශපාලන රාජ්‍යයක් වුණාම පඳුරු නෙවෙයි ලොකු මාර්ගහක් වෙන්න ඕනේ කියලා. මාර්ගහක් මොන කුණාටුවක් ආවත් පැස්සක් ආවත් හුලඟක් ආවත් කඩන් වැටෙන්නේ නැහනේ. එතකොට නාම රාජපක්ෂර දීර්ඝ කාලිනව තමන්ගේ තාත්තා වගේ ලොකු මාර්ගහක් වෙන්න ඕන නම් 20-35 වගේ කාලේ වෙනකන් එතුමාට තවත් පරිපූර්ණ වෙන්න පුළුවන්. වැඩේ තියෙන්නේ මේගොල්ලන් මේ වර්තමාන ආණ්ඩුව මේ මේ හැසිරෙන විදිහත් එක්ක නාමගේ ආගමනය කලින් වේද පස්සේ වේද කියන එකත් තීරණය වෙනවා. වගේම මේ ඔවුන්ගේ බලය කොහොමද නාම රාජපක්ෂට වෙන බලය කොහොමද තීන්දුව වෙන්නේ කියන එකත් කියනවා. හැබැයි මේ අවස්ථාව මම හිතන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාට ඊට වඩා ලොකු අවස්ථාවක් තියෙනවා. එතුමාට පුළුවන් මේ අවස්ථාව මන්නම් කියන ඇත්තටම ඡන්දයක් රඟපාතක පේන තියෙන නැති හින්දා සියලුම පක්ෂවල නායකයෝ එක වේදිකාවකට ඇවිල්ලා මේ හැමෝම එකතු වෙලා අපේ මතය දැන් මේ අවස්ථාවේ මේ ආණ්ඩුවේ තියෙන අදුර්දශී ක්‍රියාකලාපය එතනින් එහාට ආණ්ඩුවේ තියෙන මේ දූෂණ වංචා මේ සියල්ලක්ම සම්බන්ධයෙන් කතා කරන පොදු වේදිකාවක් හදා ගන්න ඕනේ අපි හැමෝම. ඒ වගේම තමයි එතනින් එහාට ඡන්දයක් තිනකොට කට්ටිය ඔක්කොම වෙන වෙනම සම්දිරින වෙනම දෙයක්. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්මයාට විපක්ෂ නායකතුමා විදිහට මේ වේදිකාවට නායකත්වය දෙන්න පුළුවන්. ඉතින් මට නම් පේන විදිහට ඉස්සරහට සජිත් ප්‍රේමදාස මහත්තයා මේ කණ්ඩායමත් එක්ක අපේ ඉන්නේ සජිත් කණ්ඩායම විතරනේ සිරු දිනත් එක්කම යම්කිසි සාකච්ඡාවකට අවිලිවර වෙලා අපි කියන්නේ විපක්ෂ නායක කියලා කියන විකල්ප නායක ඊළඟට එන්න ඉන්න නායකතුමා. ඉතින් එතකොට එතුමාට ලොකු හැකියාවක් අවස්ථාවක් තියෙනවා. හැබැයි හරියට මේ ජන මනස අඳුනාගෙන මේ යන ගමන හරි ස්ථිර වශයෙන් කෙරෙන නායකයෙක්ගේ ලක්ෂණ පෙන්වමින් යන්න ඕනේ ඉස්සරහට කියලා මට හිතෙනවා.
1: හොඳයි අපි මේ හිරුනිකා ගැන කතා කරමුකෝ. දැන් ඔබ මට මුලින්ම කිව්වා මේ දවස්වල නම් පොඩ්ඩක් මේ වැඩ වැඩිය කරන්නේ නැහැ දේශපාලන වැඩ සෞඛ්‍යමය ප්‍රශ්න නිසා කියලා. නමුත් සෞඛ්‍යමය වැඩ කටයුතු ටික හොඳ වුණයින් පස්සේ කොහොමද හිරුනිකා ඔබ ඊළඟට ගන්න බලාපොරොත්තු වෙන පියවර මොනවද? කොහොමද දේශපාලනයේ මොන වගේ දේවල්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ?
0: මේ පොක්කොටම ගියන් කලින් ගැන ලොකු අසනි වෙන පොඩි සර්ජරි එකක් කාන්තාවන්ට සමනින් වෙන සර්ජරි එක. මේක ඔක්කොට සනීප වෙයි වැඩේ තින් කියන්නේ ඉස්සරහට දැන් ගොඩක් මම දැක්කා ටිල්විසිල්ල මහත්මයා කියලා තිබ්බ ඊළඟ අවුරුද්දේ මේ ඡන්දයක් පළාත් සභාවේ යයි කියලා. තින් ඇත්තටම මේ අවස්ථාවේ පක්ෂින් ආරාධනාවක් තියෙනවා පළාත් සභාවේ මේ ප්‍රධාන පුටුවකට යන්න කියලා. ඉතින් බලන්නේ කියන්නේ ඒක මට ඒ අවස්ථාව ලබා දුන්නොත් පක්ෂින් අනිවාර්යෙන් ජයග්‍රහණය කිරීම සඳහා මැතිවරණයට සූදානම් වෙනවා.
1: ඒ කියන්නේ ඔබ ඔය නොකිය කියන්නේ බස්නාහිර පළාතේ මහමැතිනිය වෙන්න අදහසක් වගේ දෙයක් නේද?
0: එහෙම ආරාධ එහෙම කට්ටියත් එහෙම තමයි පක්ෂය ඇතුලේ කතාව කියන්නේ පක්ෂය ඇතුලේ කට්ටියගේ යෝජනාවක් තියෙන්නේ. ඉතින් බලමු ඒක ඉතින් තීන්දු වෙන්නේ කොයි කාලෙට වගේ මේ ඡන්දය තියෙයිද. ඉතින් කොහොමත් ඊළඟ අවුරුද්දේ ඡන්දය තියෙනවා නම් අපි දැන් ඉතින් සූදානම් වෙනවනේ. මේ අවස්ථාව හොඳ අවස්ථාවක් අපිට. ඒ කියන්නේ දැන් අපේ සමගි ජන බලවේගයේ කියන්නේ නායකතුමත් හැම වෙලාවම කියන්නේ අපිට පුළුවන් වෙයි අපේම මහාමතිවරුන් කීප දෙනෙක්
1: කොහොමද අපි කාන්තාවෝන් මේ සම්බන්ධයෙන් ගොනු කරගන්නේ රට පුරාම ඉන්න?
0: ඒක තමයි ඉස්සර කිව්වා වගේ අර මේ අපේ සමගි කාන්තා බලවේගේ කාන්තාව ටික කියන අපේ රෝහිණි කවිරත් මැතිනිය එතුමිය සභාපතිනිය එතකොට ලේකම් තුමිය අපේ චමින්දරණි කිරියල්ල මැතිනිය මම ජාතික සංවිධායක අපි තුන්දෙනා එකහ වෙලා දැන් මේ ඉන්න සියලුම කාන්තාවන් ලංකාව පුරා කාන්තාවන් මේ බලමුළු ගැනීම සඳහා රැස්වීම මාලාවම සකස් කර කරමින් යනවා. ඉතින් ඒකත් බොහෝ දුරට ඊළඟ මාසෙ ඉඳන් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා.
1: හිරුනිකා අපි පාට පක්ෂ ભેදකින් තොරව කතා කළොත් එහෙම ඔබ ඇත්තටම බය නැති නිර්භය ඉදිරියට යන එඩිතර කාන්තාවක් අපේ රටේ දේශපාලනයේ සිටිය යුතුම කාන්තාවක් ඉදිරිය තමයි බොහෝ දෙනෙක් කියන්නේ සහ ඔබ මේ අද අපිත් එක්ක සාකච්ඡාවට සම්බන්ධ වෙනවා කිව්වම අපිට ලැබිච්ච ප්‍රතිචාරත් එක්ක අපි දකිනවා ඔබට මහා ඉතාමත්ම හොඳ අනාගතයක් තිබෙන දේශපාලන නායිකාවක් වෙන්න පුළුවන් කියන එක. දැන් මේ වෙලාවේ අපේ වැඩසටහන මෙල්බන් නගරේ ඉඳලා ලෝකේ පුරාම ඉන්න ආදරණීය අසන්නන් අහගෙන ඉන්න මොහොතක් මම කැමති ඔබ ඒ අයට පොඩ්ඩක් කතා කරනවා නම් කොහොමද ඔබත් එක්ක එකතු වෙන්නට ඕනේ ඉස්සරහා කොහොමද වැඩ කටයුතු කරන්නේ මෙන්න මේ වගේ දේවල් පිළිබඳව.
0: ඔව් ඇත්තටම මේ වෙලාවේ පළවෙනිම බොහොම ස්තුතියි අහගෙන ඉන්න සියලුම අසන්නන්ට. අපිට අපේ විශාල ලංකාවේ මේ ඉගෙන ගන්න දරුවෝ එතරින් යාර පවුල් ගොඩක් ජීවත් වෙලා ඉන්නවා මෙල්බන් සිඩ්නි මේ ඔස්ට්‍රේලියාව කියලා කියන ඇත්තටම දැන් ලංකාවේ වැඩිම ජීවත් වෙන රට මන් දන්නේ තරමට විශාල පිරිසක් ඉන්නවා ලොකු කමියුනිටි එකක් ඉන්නවා. ඉතින් ඒ හැම කෙනාම කියන්න තියෙන ඔබ සියලු දෙනාම විශාල බලාපොරොත්තු තියාගෙන ඉන්නවා රටේ කියන අපි වුණත් ඇත්තටම මමත් ඔය පිට රට ඉගෙන ගන්නකොට අපි නිරන්තරයෙන් මොනා වුණත් අපි රට කියන්නේ න්‍යූස් එකකින් හරි රටේ මොකක් හරි මොකද්ද වෙන්නේ කියලා නිරන්තරයෙන් අපි අහගෙන අහන්න බලන්න දකින්න කැමති. ඉතින් විශේෂයෙන්ම දැන් ඔබ ඔබගේ මේ මේ මේ channel එකෙන් උනත් මේ කරන කාර්යය ඇතර වචන වලින් සීමා කරන්න බෑ. මොකද ඇත්තම ජනතාව පුදුමාකාර විදිහට දේවල් අපිව ගෙන්නලා ඉතින් හැර රටේ කාලින දේවල් මේ පිටරට ඉන්න ජනතාවට දැනගැනීමට සැලසීම විශාල ලොකුම ලොකු කියන්නේ ලොකු ජාතික මෙහෙවරක් කියලා මේ වෙලාවේ කියන්න ඕනේ. මොකද නැත්තං එම ඇත්තම පිටරට ඉන්න කට්ටිය කොච්චර ආසාවෙන් රටට ආදරේ කියන්නේ ඔවුන්ට ඇත්තටම යම් කිසි ආතික අපහසුතාවයින්ද එහෙම නැත්නම් ජීවිතේ ගොඩනගා ගැනීම සඳහා රටකට ගියත් ඒ ආදරේ කවදාවත් තමන්ගේ භූමියට තියෙන ආදරේ නැති වෙන්නේ නැහනේ. ඉතින් ඒ නිසා තමයි මම හිතනවා ගොඩාක් ඔය පිටරට ඉන්න කට්ටිය වර්තමාන ආණ්ඩුව ගැන විශාල මේ විශ්වාසයක් තියාගෙන ඉන්නේ. දැන් සමහරට විශ්වාසය කඩ වෙලා ඇති. ඒ වගේම තමයි කියපු දේවල් කරන්නේ නැති හින්දා ගොඩක් වෙලාවට කිසිම දේශපාලනඥයෙක් ඕනේ නැහැ කියලා සමහරු හිතනවා ඇති. එහෙම කියලා අපිට දේශපාලනය අපේ ජීවිතයේ එකට බද්ධ වෙච්ච කාසිය දෙපැත්ත වගේ. ඉතින් ඒ නිසා කිසිම විදියකින් ඉච්ඡාබංගත්වයටපත් වෙලා බලාපොරොත්තු සුන් කරගන්න එපා. මේ රටට ආදරේ දේශපාලනඥ ඕන තරම් මේ රට ඇතුළේ ඉන්නවා. ඔබ වගේම රටට ආදරේ දේශපාලනඥ ඉන්නවා. ඉදිරියේදී මම හැම වෙලාවෙම කියන්නේ මේ රට අවුරුදු දෙකක් ඇතුළත වර්තමාන ආණ්ඩුව විශාල වශයෙන් මිනිස්සුන්ට විස කැව්වා විස පෙව්වා. ඒ නිසා තමයි මිනිස්සු හැමෝම 225ම එපා කියලා අලුත් 159ක් ඔය පාර්ලිමේන්තුවට කෙක්කව් කරේ. දැන් අද බලනකොට ඒ කිසි කෙනෙක්ට දැනුමක් එහෙම තේරුමක් තියෙන කට්ටිය කියලා පේන්නේ නැහැ. එතකොට 225ම හොරු 225ම එපා 225ම මෝඩයෝ කියලා අන්තිමට බලන් ඇද්දි ගෙනාවු කණ්ඩායමට කරන්න දේ කුත් කරන්න හැකියාවකුත් නැහැ. ඒ වගේම කියන තරම් 225 ප්‍රශ්නයක් නැහැ කියලා දැන් පැහැදිලිව පේනවා. ඉතින් එතකොට මම කියන්නේ ඒ විස කවල ජනතාව මොකද නායකයෙක් හෝ කණ්ඩායමක් හැසිරෙන විදිහට තමයි රටේ මිනිස්සු හැසිරෙන්නේ. ආණ්ඩුව හැසිරෙන විදිහ තමයි රටේ මිනිස්සු හැසිරෙන්නේ. නායකයෙක් හැම වෙලාවම දැන් නායකත්වෙ ගන්න කලින් මිනිස්සුන්ට එක එක දේවල් මේ මේ අර ගැලරියට කතා කරන ලස්සන ලස්සන වචන කියන ඉවරලා මිනිස්සුන්ට දේවල් කතා කරන එක වෙනම දෙයක්. මේ නායකත්වෙ පත්ුණයින් පස්සේ ඒත් මිනිස්සුන්ගේ ඔළුවට විසරම් කවන්නේ එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපේ මේ රටේ මිනිස්සු හරි සංවේදී මිනිස්සු ඉක්මනින් මැනිපුලේට් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම කියන්නේ ඊළඟ රෙන්ඩුර නායකයා හා කණ්ඩායම මිනිසුම නිවන්න පුළුවන් නායකෙක්. මිනිසුන්ට හොඳ දේවල් කියලා මොටිවේට් කරලා පුළුවන් බලන්න ওই රටවල වුණත් දැන් ඕගොල්ලෝ උපලන් ජීවත් වෙන රටේ බලන්න ජීවත් වෙන රටේ නායකයා හැම වෙලාවෙම ඔහු නිතරම කතා කරන්නේ නැති වුණත් එතුමා ඇවිල් ඉවර වෙලා ජාති අමතර කොට එතුමා හැමදාම යම්කිසි පොසිටිව් නෝට් එකක් දීලා මිනිසුන්ව මොටිවේට් කරලා ළමයින්ට හොඳ දේවල් කියලා දීලා මිනිසුන්ට ආදරය කරුණාව පතුරලා තමයි ඒ නායකයා එළියට බහින්නේ. ඕස්ට්‍රේලියාව ගත්තත් එංගලන්තේ ගත්තත් ඇමරිකාවේ ගත්තත් ඇමරිකාවේ නම් සුට්ටක් ඇමරිකාවේ නම් ඉන්නේ ටිකක් පොලයක් වගේ උඩ සුමක් නෙවෙයි. එතන මං කියන්නේ ඉන්දියාවේ ගත්තත් මේ හැම තැනකම ඉන්නේ ගොඩක් නායකයෝ හරි පොසිටිව් නායකයෝ. ඉතින් ඒ හින්දා රටක මිනිස්සුන්ට හැම වෙලාවෙම විසකවන එක නෙමෙයි කරන්න ඕනේ. අපේ රට කොහොමත් අර ටිකක් අර මේ මේ ගොඩාක් ප්‍රශ්න වලට මුණ දීලා අවුරුද්දක යුද්ධයක් ඇතුලින් ඉහර නොයෙකුත් නොයෙකුත් මුණ ප්‍රශ්න වලට මුණ දීලා අපි ගොඩාක් සංවේදී හැම වෙලාවෙම ඇවිලෙන්න ඔන්න මෙන්න ඉන්න ජාතියක්. ඒ කියන්නේ එකට ඇත්තම දේශපාලනඥයෝ ගොඩාක් වගේ කියනවානේ. හැබැයි දැන් ඊළඟට නායකයා ඇතුළු කණ්ඩායම මිනිස්සුම නිවන්න පුළුවන් නායකයෙක්. හොඳ දේවල් රට ගැන ආදරයක් ඇති වෙන දේවල්. එතකොට රට කුණ්ඩුවක් කියලා නේ මේ රට මහා පුදුමාකාර පින්බිමක් කියලා පටන් ගන්නනේ කතාවෙන්. ඉතින් ඒ වගේ දේවල් කිව්වොත් විතරයි මිනිස්සු ආදරය වෙන රටට, ළමයි ආදරය වෙන රටට. ඉතින් මේ මේ මේ නිසා මම හිතන්නේ ඊළඟට එන්න ඕන නායකයන් මේ වගේ කෙනෙක්, ඒක නායකයෙක්ද නායිකාවක්ද කියලා මම දන්නේ නැහැ. ඉස්සරහට කවුරු හරි එන්න ඕනේ පුද්ගලයන් මේ වගේ කෙනෙක්. ඒ වගේම තමයි පිටරට ඉඳන් අපි දිහා බලාගෙන ආදරණීය ඔස්ට්‍රේලියාවේ ඉන්න මෙල්බන් නගරේ ඉන්න සියලු දෙනාගෙම ඉල්ලා සිටින්නේ ඔය තියෙන ආදරය, ඔය තියෙන මේ මේ උවමනාව ඉස්සරහට තියාගෙන දැන් අර බලාපොරොත්තු කඩ කරගන්න එපා. මේ ඇවිලිවර වෙලා කවුරු ආවත් ඔච්චරයි කියලා නැහැ. ඒ කියන්නේ අපි හරියට පොසිටිව්ලි හිතියොත් එහෙම ධනාත්මකව හිතියොත් අපිට හොඳ නායකයෙක්ගෙන් හොඳට වැඩ ගන්න පුළුවන් වින විදිහේ මානසිකත්වයක් අපි හදාගන්න. මොකද දකින දකින හැම බොරුවටම රැවටෙන්නේ නැතුව මම නම් කියන්නේ මොන රටක හිටියත් ටිකක් තර්කානුකූලව දෙපැත්ත දාලා බලන්න. යම් කිසි ඕන නායකයෙක් ඕන දේශපාලකකින් දෙයක් කිව්වම මේක අවුලන්න කියන කතාවට මේක ඇත්ත කතාවට එම් පොඩ්ඩක් පොඩ්ඩක් දෙපැත්තට බලන්න කියන ඉල්ලීමක් තියෙනවා. ඒ වගේම අනේ බොහොම ස්තුතියි මේ මේ රටට තියෙන මේ අපි වහගෙන ඉන්නවට සහ විශේෂයෙන්ම ඔබතුමාට අපි එක සැරේකට කතා කරලා හම්බෙලා තියෙනවා. මේ හම්බෙලා කියලා කියන්නේ මෙහෙම කතා කරලා තියෙනවා. ඔබතුමා කරන මේ සේවයටත් අනේ ගොඩක් ස්තුතියි. නැත්තම් ඉතින් අපි මේ පිටරටවල ඉන්න ශ්‍රී ලාංකිකයෝ ලංකාව ගැන කොහොමද දැනගන්නේ නේද? ඉතින් හරි බොහොම ස්තුතියි.
1: හොඳයි, බොහොම ස්තුතියි හිරුනිකා. අපි ආයෙමත් මේ වගේම ලස්සන සංවාදයකින් හමු වෙන බලාපොරොත්තු වෙන ඔබට සමුදෙනවා. අයිබෝන්.
0: අනේ අයිබෝන් පැතුම් බොහොම ස්තුතියි.